0: να σιγουράτα.
1: Σιγουράτα. Divine Apura. Σιγουράτα. Pocket Money.
2: විනාඩි 34යි දැන් වෙලාව. ඔන්න මේ තමයි හොඳම වෙලාව. අද පොකට් මනි අභියෝගය මුලින්ම බාරගන්නේ කවුද කියලා බලන්න.
3: මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ දිහෙන් නෙත්විඳු. Good morning දිහෙන්.
4: Good morning.
2: දිහෙන් ඉස්කෝලේ 7 වසරේ නේද ඉන්නේ? කොහෙද පුතාගේ ඉස්කෝලේ?
4: ආනන්ද කොලෙජ්.
2: කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 වසරේ ඉගෙන ගන්න දිහෙන් හද ලෑස්ති වෙනවා පොකට් මනි අභියෝගය බාරගන්න. නේද?
3: ප්‍රශ්න හතරයි තියෙන්නේ දිහෙන්. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දෙනවා. ඔයා ලෑස්තිද අභියෝගය බාර ගන්න?
4: ඔව් මි.
3: හරි, තප්පර 5ක් අපි ඔයාලට දෙනවා. එක ප්‍රශ්නයකට හරියට උත්තර තෝරන්න රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. මේ තමයි දිහෙන් පළවෙනි ප්‍රශ්නය.
2: දිහෙන්ට අපි පළවෙනි ප්‍රශ්න දෙන්නේ ඉතිහාසයේ පාඩමෙන්. ලංකාවේ ඉදිකරපු පළමු බෞද්ධ චෛත්‍ය විදිහට සැලකෙන්නේ අනුරාධපුරයේ පිහිටි ථූපාරාමයයි. මෙය ගාන්ඨාකාර කුඩා ස්තූපයක්. බුදුරජාණන් වහන්සේගේ දකුණු කරපට ධාතුව මෙහි තැන්පත් කර ඇති බවට විශ්වාස කරනවා. මෙන්න දිහෙන් ප්‍රශ්නය. ථූපාරාමය කරවූයේ 1. දුටුගැමුණු රජතුමා, 2. දේවානම්පියතිස්ස රජතුමා.
3: දිහෙන්ගේ උත්තරේ හරි. රුපියල් 250ක් දැන් අතේ තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
2: දෙවන ප්‍රශ්නය භූගෝල විද්‍යාව පාඩමින් තමයි අපි හදලා තියෙන්නේ. අනිල මානය ගුවන් තොටුපළ වරාය කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රවලදී වැදගත් වෙන උපකරණයක්. සාමාන්‍යයෙන් කැරකවෙන කුසලාන හෝ පියන් 3ක් හෝ 4ක් මෙහි සමන් විතයි. අපි අහන්නේ අනිල මානයෙන් මනින්නේ 1. සුළඟේ වේගය, 2. සුළඟේ දිශාව.
4: සුළඟේ දිශාවද?
3: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. අනිල මානෙන් මනින්නේ සුළඟේ වේගය. හරි, දැන් අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: විද්‍යාව පාඩමින් තමයි දිහෙන් ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. වාර්ෂිකව මිලිමීටර 2000කට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ තෙත් කලාපයේ පිහිටි ප්‍රදේශවලට. කොළඹ, ගාල්ල, මාතර, කෑගල්ල, මහනුවර, නුවර එළිය තෙත් කලාපයට අයත් ප්‍රදේශ ලෙස හඳුන්වන්න පුළුවන්. අපි අහන්නේ තෙත් කලාපයේ බහුලව වැවෙන භෝග වර්ගයක් මේ අතරින් 1. ගම්මිරිස්, 2. වට්ටක්කා. එතකොට වට්ටක්ක වැවෙන්නේ දිහෙන් වියලි කලාපේ නේද? රයිට් ප්‍රශ්න තුනකට උත්තර දුන්නා.
3: ඔව්, දැන් අතේ රුපියල් 500ක් තියෙනවා. අපි දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද දිහෙන්?
4: ඕම්.
2: සාමාන්‍ය දැනීම ප්‍රශ්නය තමයි අපි බෝනස් ප්‍රශ්න විදිහට අහන්නේ. සීගිරිය කියන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ පළමු කාශ්‍යප රජ හැදූ ප්‍රසිද්ධ බලකොටුවක්. සීගිරිය 1982 යුනෙස්කෝ මගින් ලෝක උරුම අඩවියක් ලෙසත් නම් කළා. අපි අහන්නේ සීගිරිය කීවැනි ලෝක පුදුමය විදිහටද සැලකෙන්නේ? 1. 9 වැනි ලෝක පුදුමය, 2. 8 වැනි ලෝක පුදුමය.
4: උත්තරේ අංක 2.
3: දිහෙන් ගැතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ දීලා 505 ගුණයක් වෙලා රුපියල් 2500ක් දිහෙන් දිනා ගන්නවා.
2: දින් දිහෙන් අපිට කියන්න කොයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?
4: මගේ අනාගත බලාපොරොත්තුව විද්‍යාඥයෙක් වෙන්න.
2: හරි, එහෙනම් ඉතින් ස්කෝලේ ආදර්ශ පාඩේ වගේම ප්‍රමාදීව කටයුතු කරන්නත් තෝනි දිහේ. අපි ඔයාලට සුබ පතනවා මේ වෙලාවේ ලෝකේ පුරාම සියත හදිනින් හැමෝම මේ පුංචි විද්‍යාඥයාට සුබ පැතුම් එකතු කරනවා.
3: ජය වේවා දිහෙන්.
5: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
1: සියත පොකට් මනි.
0: අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.

0: Good Money.
1: පහයි විනාඩි 47යි මාෂි දැන් වෙලාව වුණ අද දවසේ පොකට් මනී දිනන්න අපිත් එක්ක එකතු වෙන දෙවන වාසනාවන්තිය මේ විශ්මී හින්නේ පාදු කෙනේද ගුඩ් මෝර්නින් පුතා
2: ගුඩ්
1: මෝර්නින් ඉස්කෝලේ යන මේ වෙලාවේ ලෑස්ති වෙලා ඉන්නේ ස්කූල් බස් එකත් එන ගමන් ඉන්නේ ළඟ
2: ළඟ මෙනෝ
1: හරි කොහෙද පුතාගේ පාසල හරි ආරක්ෂක සේවා විද්‍යාලයේ කොළඹ තමයි අධ්‍යාපනය ලබන්නේ. අපි කතා කරද්දි කිව්වා තාත්තා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තමයි සේවය කළේ කියලා නේද? පුතාගේ මොකක්ද අනාගත බලාපොරොත්තුව? හරි එහෙනම් ප්‍රශ්න හතරටම හරි උත්තර දෙමු. ඔයාගේ අනාගත බලාපොරොත්තුවත් සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.
3: ප්‍රශ්න හතරක් තියෙනවා. එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න අපි තප්පර පහක් දෙනවා. මේ තමයි විශ්මී පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ විශ්මියට ලැබෙන්නේ. 1562 දී අගෝස්තු මාසේ මුල්ලේරියාවේ සටන සිද්ධ වුණා. පෘතුගීසීන්ට එරෙහිව ආසියාවේ රජ කෙනෙක් ලබාගත් ප්‍රථම මහා ජයග්‍රහණය ලෙස මේ ඉතිහාසගත වෙනවා. මෙන්න ප්‍රශ්නය. මුල්ලේරියා සටනේදී ශ්‍රී ලංකේය හමුදාවට නායකත්වය සපයන ලද්දේ 1. කොනප්පු බණ්ඩාර 2. ටිකිරි කුමරු
3: රුපියල් 250ක් දිනා ගන්නා විශ්මී අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ අපි අහන්නේ. ආහාර වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ මහා පෝෂක සහ ශුද්‍ර පෝෂකයි. මේවා ශරීරයේ වර්ධනයට ශක්තියට වගේම සෞඛ්‍යට අත්‍යවශ්‍ය වෙනවා. අපි අහන්නේ ශරීරයේ රෝග වලින් ආරක්ෂා කරන්නේ කුමන පෝෂ්‍ය පදාර්ථයෙන්ද? 1. ඛනිජ ලවණ 2. ප්‍රෝටීන
3: හරි උත්තරේ ඛනිජ ලවණ. දැන් අතේ 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. රනිල කුලේ ශාක කියන්නේ බෝංචි, මෑ, මුං, කඩල සහ දඹල වගේ කරල් හට ගන්නා ශාක. මේ ශාකවල මුල් කුඩා මූලගැති සහිතයි. ඒවයි ජීවත් වෙන බැක්ටීරියා පසට නයිට්‍රජන් එකතු කරලා පස සරු කරනවා. අපි අහන්නේ රනිල කුලේ ශාකවල මූල ගැටිති තුල සිටින බැක්ටීරියාවන් කුමක්ද? 1. ඇසටෝබැක්ට 2. රයිසොම්බියම්
2: 1.
3: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ රයිසොම්බියම්. අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන් විශ්මි. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව්.
1: ඊජිප්තුව උතුරු අප්‍රිකාවේ සහ නිවිරි දිගාසියාවේ පිහිටි අරාබි රාජ්‍යයක්. ඊජිප්තුවේ අගනුවර කයිරෝ. නයිල් ගඟ රටේ ප්‍රධානතම භූගෝලීය ලක්ෂණයයි. මෙන්න ප්‍රශ්නය. ඊජිප්තුව අයත් වන මහද්වීපය වන්නේ 1. යුරෝපා මහද්වීපය 2. අප්‍රිකානු මහද්වීපය
3: විශ්මිගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දීලා 255 ගුණයක් වෙලා රුපියල් 1250ක් දිනා ගන්නවා.
1: ඉතින් ඉස්කෝල ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ විශ්මි. හරිද?
2: හරි.
3: ජය වේවා.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714451 දැන්ම WhatsApp කරන්න.
0: සියපා පොකට් මනි. අනුග්‍රහය
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
1: කෙනෙක්ට දුකක් කරදරයක් වුණාම තමයි අපි ළඟ ඉන්න මිනිස්සු හොඳද නරකද අපිව බලා ගන්නවද කියලා දැනෙන්නේ. ඔයා වගේම හොඳ අය තමයි ඔයගේ වටේම ඉන්නත් ඕනේ. ඔයා ජීවිතේ ගනුදෙනු කරන්නත් ඕනේ අන්න එහෙම හොඳ අයත් එක්ක. හැබැයි ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. කෙනෙක් හොඳද එහෙම නැත්නම් එහෙම නැද්ද කියලා දැනගන්න අපිට විශේෂ ක්‍රමයක් නැහැ. හැබැයි අපිට පුළුවන් ගැරන්ට් කරලා කියන්න ගනුදෙනු කරන්න ඔයා වගේම හොඳම තැනක් තියෙනවා. ඒ තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් මාසෙ 15%ක පොලියක් දෙනවා. 11.84 පැන්න. හරිද? වාර්ෂික සඵල පොලිය අනුපාතයකුත් ලැබෙනවා. එතකොට මාස 3 ඉඳලා අවුරුදු 3 වෙනකන් ඔයාට පුළුවන් ස්ථාවර තැන්පතු පටන් ගන්න. මාස 3කට ගත්තොත් 10.5% දෙනවා. මාස 6කට ගත්තොත් 11%ක් දෙනවා. එතකොට අවුරුද්දකට 12.5% දෙනවා. එතකොට අවුරුදු 3කට 13.5% දෙනවා. අවුරුදු 5කට කීයක් දෙනවද? 15%ක් දෙනවා. ඔබේ තැන්පතු වලට ඉහළ ආරක්ෂාවක්, විශ්වසනීයත්වයක්, ඉහළ ප්‍රතිලාභයක්, ඉහළම ස්ථාවරත්වයක් ලබා දෙන ලංකාවේ තියෙන හොඳම සහායක තැන. 13.19ට කතා කරන්න. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට යන්න. අතේ තියෙන පුංචි මුදල පුළුවන් වෙයි ඔබේ අනාගත හීනය වෙනුවෙන් එතකොට ආයෝජනය කරන්න.
3: අපි වෙලාවත් මතක් කරගමු. වෙලා උදැසන 5:53.

0: සිත පිරෙන්න සියත
1: ඕම කලා
2: හැල් කලා
1: ලස්සන කියන් ඕම කලා ඕම කලා
2: ඒ ලස්සනට කියන හැටි නේද
1: ඕම කලා
2: නෑ ඔයා කතරම කියන්නේ ඉස් වැඩිය ලස්සන කරන්න හදන්න එපා මේ වැඩසටහන
1: අනේ යන් මන් නැත්තම් මේක නිකන්
2: මගුල් ගයක් වාගේ
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
6: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
7: හෙට උදේ 8ට
8: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ Facebook උත් බ්ලොක් කළා මාව මං හොරකම් කරන එක නතර කරපු නිසාද
9: නෑ
8: එහෙනම්
9: ඔබ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ
8: ඈ

0: Sietämään.
1: 90 Tasma teken. 90 Tasma hatren.
2: Sieta
1: Divaina pura.
3: සියතහගෙන ඉන්න දැන් වෙලා උදැසන 6යි.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ අවසන්. දරුවන්ට රැකවරණය සැලසීම ආණ්ඩුවේ වගකීමක් ජනපති කියයි. දෙමටකොඩ පරීක්ෂණවලට පොලිස් කණ්ඩායම් දෙකක්. වෘත්තිවේදීන් බදු සහන ඉල්ලයි. පාකිස්තානයේ දැඩි වියතම් කප්පාදුවක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4
2: සියත දිවයින පුරා

0: Money. උදේ 6යි විනාඩි 6යි. Good morning on අපේ දෙවන පැය. ඒ වගේම තුන්වෙනි ජයග්‍රහකයා වෙන්නේ කවුද කියලා බලන වෙලාව.
1: අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මාතලේ ඉඳලා සදිසි. Good morning සදිසි.
0: මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ 7 වසර ඉගෙන ගන්න සදිසි නේද මේ?
1: හරි සදිසිට ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න පුළුවන්. ලෑස්ති නේද සදිසි? හරි. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. කාව්‍යශේකරය සිංහල සාහිත්‍යයේ ප්‍රසිද්ධම මහා කාව්‍යයක්. 15 සියවසේදී 550 ජාතක පොතේ 400 වන ජාතක කතාව වන සත්තුබද්ධ ජාතකය පදනම් කරගෙන තමයි කාව්‍යශේකරය රචනා කළේ. මෙන්න ප්‍රශ්නය. කාව්‍යශේකරය ලිව්වේ කවුද? 1. වැත්තෑවේ හිමියන්. 2. තොටගමුවේ රාහුල හිමියන්.
1: සදිසිගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ අපි අහන්නේ. පිත්තල මහනුවර යුගයේ ඉඳන් ඉත ජනප්‍රිය වුණු කලාත්මක එදිනෙදා පාවිච්චියට ගන්න භාණ්ඩ වර්ගයක්. පිත්තල භාණ්ඩ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට හදනවා. මෙන්න ප්‍රශ්නය. පිත්තල භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය වන්නේ 1. පිළිම තලාව, 2. අම්බලංගොඩ.
1: අද රුපියල් 500ක් තියෙනවා. 500,000ක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ සදිසි. උෂ්ණත්වමානය කියන්නේ වස්තුවක හෝ පරිසරයක උෂ්ණත්වය මනින උපකරණය. උෂ්ණත්වමානයක් ක්‍රියා කරන්නේ ද්‍රව්‍යයක උෂ්ණත්වය අනුව සිදුවන ප්‍රසාරණය හා සංකෝචනය මැනීමට. මෙන්න ප්‍රශ්නය. උෂ්ණත්වමානයේ අඩංගු වන්නේ 1. ඇසිටික් අම්ලය, 2. මධ්‍යසාර.
1: ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි දිනාගෙන තියෙන සදිසි, දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
0: ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 26ක් තියෙනවා. ඒවා පාලනය කරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මේ වනෝද්‍යානවල ගස් කැපීම හෝ හානි කිරීම, ගිනි තැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය වන්නේ 1. සිංහරාජ ජාතික වනෝද්‍යානය, 2. විල්පත්තුව ජාතික වනෝද්‍යානය. නියමයි ඔන්න ප්‍රශ්න පහටම හරි, ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්න තප්පර පහක කාලය තුළත. දැන් රුපියල් කීයක් තියෙනවද අපේ?
1: රුපියල් 5000ක් තියෙනවා. රුපියල් 5000ක් දිනා ගන්නවා. මොකද හිතෙන්නේ?
2: සතුටුයි.
0: කවුද ළඟ හිටියේ? ගෙදර කට්ටිය ඔක්කොම හිටියද මේ වෙලාවේ?
2: හිටියා.
0: හරි. එහෙනම් ඉතින් ඔන්න ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්නනේ. ඉතින් අපි මේ බලාපොරොත්තුව මේ විදිහටම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ජය වේවා.
2: මහම ස්තුතියි.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714451 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි. අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමේ සමාජිකයෙක්.

0: හිත පිරෙන්න සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ.
6: මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
7: එයාට මයික් එක දුන්නාම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රීතුමාට ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං
3: අහනවා. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
8: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0.112939
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ වෙනා.
9: විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.112 NIBM The City University, The Place to Be.
15: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය Development Finance. ලංකා රේටින් BBB - Stable Outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික කි.
17: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0.779667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
18: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
19: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
20: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
21: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
22: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
23: හරි ගියේ, හරිම තැනට ගියේ. ඉන්න LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
24: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
25: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
26: මෙන්න අපේ ප්‍රශ්නය. ලදරුවෙක්ට ඇති කිරිදත් ප්‍රමාණය කීයද? 1 20 2 24.
27: පොකට් මනි අම්බලාගෙන් අහන්න ප්‍රශ්න වලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ ගම්පොලේ තිරිණි නිසංසලා.
28: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
27: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 151 දැන්ම WhatsApp කරන්න.
29: ශ්‍රියත පොකට් මනි.
27: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
0: අනුග්‍රහය.
15: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
1: සිකුරාදානේ ඔන්න සතිය දවස් පහේම පොඩු ගොඩක් එක්ක පොකට් මනි බෙදාගෙන යාලගේ දැනුම බලලා අපි මේ ලෑස් වෙන්නේ සිකුරාදා දවසේ. නැත්නම් මේ සතියේ අවසාන වාසනාවන්ත ජයග්‍රහකයා කවුද කියලා බලන්න. වාසනාව නිකම ලැබෙන්නේ ප්‍රශ්නවලට අභියෝග කරහම තමයි ඔයාට ඔයාගේ වාසනාව උරගා බලන්න පුළුවන් වෙන්නේ. දැනුව තමයි වාසනාවට පාලම වෙන්නේ. හය වසර ඉන්න පොඩ්ඩෙක් ඉන්නවා මාතර ඉඳලා මේ වෙලාවේ සම්බන්ධ වෙලා. රොෂේන් ගුඩ් මෝර්නින්. රොෂේන් කොහෙද ඉස්කෝලේ? හරි, රාහුල විද්‍යාලයේ. මාතර රාහුල විද්‍යාලයේ 6 වසරේ ඉගෙන ගන්න රොෂේන් ලෑස්ති ප්‍රශ්න 4ට හරියට උත්තර දීලා රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනන්න.
2: තප්පර 5යි රොෂේන්ට අපි එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්නේ. ලෑස්ති නේද රොෂේන්?
1: රොෂේන් රුපියල් 250ක් හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ පාඩමෙන් තමයි අපි ප්‍රශ්නය අහන්නේ. අතීතයේ ජීවත් වුණු මානවයන්ගේ ක්‍රියාකාරකම් සංස්කෘතිය දැනගන්න මූලාශ්‍ර වැදගත් වෙනවා. මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි අපි අහන්නේ. ඉතිහාසයේ ඉගෙන ගැනීමට ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර දෙවර්ගය කුමක්ද? 1. පැරණි නටබුන් සහ දීපවංශය. 2. සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර.
2: රුපියල් 250ක් දිනා ගන්න රොෂ

0: හරි හතදිම රුපියල් දෙසිය පණහ පන්සීයක් කරගත්තා. හෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය අපි අහන්නේ. ආත්මාරක්ෂක ක්‍රීඩා යනු සටන් කුසලතා පදනම් කරගත් ක්‍රීඩා වර්ගයක්. මේ ක්‍රීඩාවලින් හික්මීම, විනය, ආරක්ෂාව වගේ ගුණාංග වර්ධනය වෙනවා. අපි අහන්නේ මේ අතරින් ආත්මාරක්ෂක ක්‍රීඩාවක් ලෙස සැලකෙන්නේ 1. මල්ලව පොර, 2. එල්ලේ. ප්‍රශ්න තුනකට හරි උත්තර දුන්නා රොෂින්. දැන් මේ වෙද්දි අතේ රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. මොකද කියන්නේ අපි බෝනස් ප්‍රශ්න බාර ගන්නවද?
1: ඔව්.
0: බෝනස් ප්‍රශ්නට හරි උත්තර දුන්නොත් අතේ තියෙන පොකට් මනී 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් අතේ තියෙන පොකට් මනී භාගයට භාගයක් අඩු වෙනවා. මෙන්න එහෙනම් බෝනස් ප්‍රශ්නය. හප්පන ශ්‍රී ලංකාවේ ජාතික සාහිත්‍ය උරුමයක් වන අමරණීය ළමා කතා පොතක් පරම්පරා ගණනාවක් මේ පොත පරිශීලනය කරලා තියෙනවා. කතාවේ අරමුණ වෙන්නේ ළමයින් තුල සතුට, සිනහව සහ කුතුහලය ඇති කරන්න. මෙන්න ප්‍රශ්නය. හප්පන පොත ලියුවේ කවුද? 1. කුමාරතුංග මුනිදාස මහතා, 2. මාටින් වික්‍රමසිංහ මහතා. හරි උත්තරේ වෙන්න ඕනේ 1. හැබැයි નિયમિત කාලෙ දීපු පළවෙනි උත්තරය තමයි අපි උත්තරේ විදිහට බාර ගන්න රොෂින්. අතේ රුපියල් 1000ක් පොකට් මනී තිබුණා. අන්තිම ප්‍රශ්නෙට උත්තරේ හරියට දෙන්න බැරි වුණ නිසා ඒ ගාන භාගයක් වෙනවා. කමක් නැහැ, හොඳ උත්සාහයක් ගත්තා. ඉතින් ආය දවසක අපි පොකට් මනී දිනන්න සම්බන්ධ වෙමු. ජය වේවා.
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0.714451 දැන්ම WhatsApp කරන්න.
3: සියතා පොකට් මනි අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
0: අපි දන්නවා ඔයා වගේ හොඳ කෙනෙක්ට හොඳ තැනක් ඕනේ ගනුදෙනු කරන්න. ඉතින් එහෙම තැනක් තියෙනවා. ඒ ගැන තමයි මේ කියන්න ලෑස් වෙන්නේ. මාස 3කට 10.5% පොලියක් ලබා දෙන ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. ඒ වගේම අවුරුදු 5ක කාලයකට 15%ක් ලබා දෙන ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. යන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න තියෙන හොඳම තැන 13.19ට කතා කරන්න. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5කට ස්ථාවර තැන්පතුවක් දැම්මුත් එහෙම 15%ක පොලියක් හම් වෙනවා. 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත් වෙලා. එතකොට අවුරුදු 3, අවුරුද්ද, මාස 6, මාස 3 මේ කාලවලට ඔයාට ගැළපෙන විදිහේ ප්ලෑන් එකකට යන්න පුළුවන්. විස්තර දැනගන්න කතා කරන ගමන් දැනගන්න ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළ ආරක්ෂාවක් දෙනවා, විශ්වාසය උපරිමයි, ඉහළ ප්‍රතිලාභක් හම්බ වෙනවා, ඉහළ ස්ථාවරත්වයකුත් තියෙනවා, කාලයක් තිස්සේ ගනුදෙනු කරන ආයතනයක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඉතින් ඔබේ වර්ධනයට, ඔබේ මූල්‍ය ස්ථාවරත්වයට එයයි ඔබට උදව් කරනවා. කතා කරලා විස්තර දැනගමු 13.19ට. මේ සිද්ධුවෙන් පස්සේ අපි ලෑස්ති වෙනවා යන්න. අද නිවුස් මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න නිවුස් බ්‍රේක් එකට ඊට පස්සේ. ඉතින් මම ස්පෝකට් වනි මේ සතියේ අවසාන වාසනාවන්තේ කවුද කියලා බලමු. ටිකටම 19:06 වෙලා විනාඩි 26

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියයේ අවසන්. දෙමට ගොඩ පරීක්ෂණවලට පොලිස් කණ්ඩායම් දෙකක්. වෘතිය වේදීන් බදු සහනයිල්ලයි. පාකිස්තානයේ දැඩිවියතම් කප්පාතුවක්. විස්සයි විස්ස තනගාවලිය ජය එංගලන්තයට.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රා.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
3: දෙමටකොඩ කළු පාලම අසල සිදු වූ වෙඩිතැබීම පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ත්‍රිරෝද රථ රියදුරකු ඉලක්ක කොට ගනිමින් මෙම වෙඩිතැබීම සිදු වූයේ ඊයේ පසුර පහට පමණයි. වෙඩිතැබීම සඳහා වෙඩිකරුවන් යතුරුපැදියකින් පැමිණෙන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. සැකකරුවන් කුලි ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වී පිටුපස සිට වෙඩි තබන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළි. වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතක රෝහලට ඇතුළත් කිරීමේදී මේ කියා. ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 50ක පමණ පුද්ගලයෙක්. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩිතැබීම් 38ක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීම් වලින් 19 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. මේ අතර දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රසක් අනාවරණ කර තිබෙනවා. ඒ ප්‍රශ්න කිරීම සඳහා ඔහු බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ටාසය වෙත රැගෙන අවස්ථාවේදී අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා අදාළ නිවස පෙන්වීමට සැකකරු සමග තවත් පුද්ගලයෙකු පැමිණ ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වුණා. ඔහු විසින් තමන්ට පෙන්වා ඇත්තේ වෙනත් නිවසක් බවයි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශ කළේ. අදාළ අපරාධයෙන් පසු බෝධියාවතේ අවිෂ්ක සහ කුස්මාලි විසින් තමන්ට ₹120,000 මුදලක් ලබා දුන් බවද අපරාධකරු ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අදාළ අපරාධකරු පොලිසිය විසින් අතරංකුවට ගනු ලැබුවේ බිබිල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී. ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඔහුට නිවස පෙන්වූ පුද්ගලයාද මෙවන විට අතරංකුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට පසුගිය 11 එල්ල වූ අත්බොම්බ ප්‍රහාරයකින් පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලැබුවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන අනීතික මුදල් යෙදවීම් පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ වර්ජනය හමුවේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අඩාල වී ඇති බවයි. දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි. වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරී එම දොරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින්. අද මධ්‍යම රාත්‍රියේ වර්ජනය අවසන් කිරීමට නියමිතයි. වර්ජනය හමුවේ දෙපාර්තමේන්තුව තුළ අනීතික ක්‍රියා සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.
4: මේ තාවකාලික දුම්රිය ධාවනය සඳහා අනීතිකව මුදල් යොදවමින් දෙපාර්තමේන්තුවට සිදුවෙන පාඩු පිළිබඳව අපි ඉදිරියේදී අල්ලස් සහ දූෂණ කොමිසමට යන්න අපි අවශ්‍ය කටයුතු ඉටු කරනවා. දුම්රිය ධාවනය වෙනවා, ප්‍රවේශ පත්‍රාල විවෙන්නේ නැහැ, ඒ පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ.
3: දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදු කළ යුතු කටයුතු රසක් පවතින බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ.
5: අපි කාත් එක්ක නිලධාරියෙක් බැඳීමක් නැහැ. අපිට වැඩ කරනවා නම් එච්චරයි. හැබැයි දුම්රිය දහමානදී කරා ඉවත් කරන්න නම් අපිට සාධනීය කරුණු කරන්න ටිකක් ඕනේ. ඒක ඉවත් කරන්න කලින් නම් තව ගොඩක් දේවල් කරන්න තියෙනවා අපිට. දුම්රිය දෙපාර්තමේන්තුව භෞතික සංවර්ධනේ, මානව සංවර්ධනේ මීට වඩා වැඩ කරලා ඔය උද්ධි සමිතිය අරගල කරන කටියට ඕගොල්ලෝ මයික් දික් කරලා කියන්න කොච්චර ප්‍රමාණයක් ඕටි ගන්නවද කියලා අහන්න. කොච්චර ප්‍රමාණයක් අපිට මීට වඩා වැඩ කළ හැකිද කියලා අහලා බලන්න. ඒ සාධනීය යෝජනා අරන් ඉන්න කියන්නේ. මේ ගොඩ දාන්න.
3: මේ අතර දුම්රිය භාවිත කරන මගින් සඳහා මාර්ගගත ක්‍රමයේ ඔසේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ එම පහසුකම සලසා ඇති බවයි. ප්‍රවේශ ජංගම දුරකථන යෙදවුම ඔස්සේද දුම්රිය ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාගත හැකි. ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලබන 20 ඉරිදා දිවෙනෙන් පිටත්ව යාමට නියමිතයි. ලබන 26 වනදා සුදුසුකම් ලැබීමේ වටය පැවැත්වෙනු ඇති. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ නගෝයාහිදී. තරඟාවලිය සඳහා රුමේෂ් මනා සූදානමකින් පසුවන බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
6: Inside Story.
7: ඉදිරියේදී රුමේෂ් තරංග ආසියා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට නියමිතයි. ඒ සඳහා පවතින සූදානම කොහොමද?
8: 20 අපි යනවා 26 තමයි ක්වොලිෆයර් රවුන්ඩ් එක තියෙන්නේ. රෙකෝඩ් එක බ්‍රේක් කරන්න තමයි අදහස යන්නේ. ඒ අර ජැවලින් ටික ගැලුණා අපිට එන ගමනේ. ඉතින් එතන තමයි අපේ කම්පිටිෂන් ජැවලින් එක තිබ්බේ. ජැවලින් තුනක් තිබ්බා අපි මේකට ශෝ කරපු. මේ සීසන් එකේ ජැවලින් තුන අපිට පොඩි අවාසියක් එනවා. මොකද අලුත් ජැවලින් එකක් ගත්ත ගමන් අපි කම්පිටිෂන් වලට ගහන්න බෑ. පොඩක් ඒ සීසන් එකේ ජැවලින් එක හැදෙන්න ඕනේ. වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ලබන අවුරුද්දේ චීනේ ඩ්‍රාෆ්ට් කරලා ඒකට අපිට අවශ්‍ය වුණුම් කටයුතු ඒෂියන් ගේම්ස් වලින් පස්සේ මට පොඩි විවේකයක් දෙන්න ඕනේ. විවේකයක් දීලා ඉවරලා අපි ඒ ප්‍රෙපරේෂන් දිලිදී පටන් ගන්නවා.
7: රුමේෂ්ට අයත් හෙල්ලවලට සිදුවුණු හානිය පිළිබඳව ඔබට යම් සැකයක් තියෙනවද?
8: මේ සැකයක් ඇති වෙන්නේ නැහැ කියන්නත් බෑ. මොකද කාබන් ෆයිබර් ජවලින්, ජවලින් පහක එක මෙඩියකට බටවලට දාලා පැක් කරලා එක මේකේ තියෙන්නේ. ඒක පහ පහයි කියන්නේ ලොකු කයියක්. සාමාන්‍ය බැගේජ් වලට තද වුණත් ඔක තැලෙන්න විතරයි උනේ, කැඩෙන්න විදිහක් නෑ. පහම එකම දැන් කැඩලා තියෙනවා. ඉතින් අපිටත් හිතා ගන්න බෑ කොයි මොන විදිහටද ඒක දැමෙන්නේ. ජවලින් එක වටිනාකම ලක්ෂ 6ක් වගේ වෙනවා. නමුත් අපි සීසන් එකේ ජවලින් එක වටිනාකම කියන්න බිල කරන්න බෑ. ආරක්ෂාව තියෙන ගැත්තම හොඳයි.
7: රුමේෂ් සඳහන් කළ කාරණයක් තමයි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව බිඳහෙලීම තමන්ගේ අරමුණ බව. ඒ සඳහා රුමේෂ්ව සූදානම් කිරීම කොහොමද සිදුවෙන්නේ?
8: වර්ල්ඩ් රෙකෝඩ් එක බ්‍රේක් කරන්න ඉන්නවා නම් ලෝකේ ඉන්න එකම ක්‍රීඩකයා රුමේෂ් විතරයි. ජේන් සෙලෙන්සි තමයි වර්ල්ඩ් රෙකෝඩ් හෝල්ඩර්. චෙක් ජනරල් ජේන්. එයාගේ ඒජ් එකේදී ආදාපු ඩිස්ටන්ස් රුමේෂ් ඒජ් එකේදී රුමේෂ් ආදාපු ඩිස්ටන්ස් ගත්තාම රුමේෂ් විතරයි ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තුවක් තියෙනවා එයාගේ ඒජ් එකත් එක්ක අපි වර්ල්ඩ් රෙකෝඩ් එකට යන්න පුළුවන් ඒ ඉදිරියේදී.
7: රුමේෂ්ගේ මේ ජයග්‍රහණත් එක්ක ඔබටත් පුහුණු කරුවෙකු හැටියට විදේශ රටවල් සමග සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණද?
8: ඔව් මට සාමාන්‍ය ආරාධනා දෙක තුනක් ආවා. ශ්‍රී ලංකාවේ කතා කරලා ඇමරිකාවේ ඉන්න ඇමරිකා යුනිවර්සිටි එකක පුහුණු කරුවෙක් හැටියට කතා කරලා දෙන්න කියලා ඒකට ආරාධනාවක් ආවා කියලා. ඉංග්‍රීන් වල ඉන්න පුහුණු කරුවෙක් කරාමට අයෝධ්‍යාවක් අදුරකටනින් එමතුන් කරා. කතාර වලින් ලංකාවේ කෙනෙක් කතා කරා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේ ආරාධනා ගොඩක් ආවා. ඉතින් එකම හිණ තමයි ලංකාවට ඔලිම්පික් මෙඩල් එකක් කරන් දෙන්න ඕන ගෝල්ඩ් මෙඩල් එකක්. මොකද අපි හිණ තිබ්බා. අපිට ඒ හිණ වලට යන්න බැරි ගියා. කොහොම හරි අපිට යන්න බැරි හිණ වලට ටීඩේකේ පුහුණු කරවලා ඒ දේ ලංකාවට ගෙනත් දෙන්න ලංකාව ඉදගෙන කරන්න තමයි මගේ එකම බලාපොරොත්තු.
6: Inside Story.
3: උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තීය වේදීන් දෛනික ජීවිතය පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණ පා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ එම බදු ප්‍රතිපත්තියට අදාළව සහනයක් අපේක්ෂා කරන බවයි.
9: මාසික වැටුප් ලබන කණ්ඩායම ඉලක්ක කර ගනිමින් පනෝන් ලැබූ උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්තිය මේ සමස්ත බදු ක්‍රමය තුළේ වැඩිම පීඩාවක් ඇති කරපු බදු ප්‍රතිපත්තිය බවට පත් වුණා. සාපේක්ෂව ගත්තොත් මේ රටේ බදු ආදායම ඓතිහාසිකව ඉහළ අගයන් වාර්තා කරනකොට ඒ ප්‍රතිලාභය හෝ සහනය දැනෙන මට්ටමින් තාම ලැබිලා නැහැ. තවමත් මේ රටේ ව්‍යාපාරිකයින්ට තමන්ගේ ලාභයට බදු පනවනකොට මේ රටේ වෘත්තීයවේදීන්ට ඔවුන්ගේ වැටුපට ලැබෙන අන්තිම සතය දක්වාම බදු වලට යටත් කළා. ඒ තුළ ජීවත් වීම කියන එකම බරපතල ප්‍රශ්නයක්.
3: ලබන අයවෙන් වෘත්තිකයින්ට සැලකිය යුතු බදු සහනයක් හිමිවිය යුතු බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් චරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.
10: ඒක නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ වෘත්තීය වේදීන්ට වෘත්තිකයින්ට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් බදු සීමා ගේන්න කියලා. පැහැදිලිවම කියනවා මේ එන අයවැයේදී සමස්ත වෘත්තිකයින්ට සැලකිය යුතු බදු ප්‍රතිශතයේ අඩු කිරීමක් සිදුවිය යුතුයි. එහෙම නැත්නම් බදු සහනයක් ලබා දිය යුතුයි. එසේ නොවුනොත් තවදුරටත් මේ ශේෂ්ත්‍රවල ඉන්න වෘත්තිකයින් රට හැර යනවා, මේ වෘත්තීන් හැර යනවා.
3: මේ අතර මෙරට ආර්ථිකය ඇතිකරගත් ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ අතුරු නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ හත්වන සමාලෝචනයට සහ උපදේශනය සඳහා මෙරටට පැමිණියා. ඔවුන් ලබන විසිතුම් වන දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතයි. දරුවන්ට නිසි රැකවරණය සැලසීම සඳහා සියලු පාර්ශ්වවලට වගකීමක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ දරුවන්ට සම්පූර්ණ රැකවරණය ලබා දීමට මේ දක්වා නොහැකි වී ඇති බවයි. ඔහු මේ බව පැවසුවේ දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඊයේ පසුරුවේ එක්වෙමින්.
11: රාජ්‍ය ඕ රජයට කාර්යභාරයක් තිබෙනවා. ආණ්ඩුව ඕ ආණ්ඩුවට කාර්යභාරයක් තිබෙනවා. හැබැයි මම හිතන්නේ නැහැ ආණ්ඩුවේ කාර්යභාරයෙන් පමණක් අපේ දරුවන්ගේ අනාගතයේ රැකවරණ ආරක්ෂාව අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ දරුවන්ගේ රැකවරණ ආරක්ෂාව ලැබෙන්න අපි මොනතරම් සමාජයේ සහ අපේ දරුවන් අතරින් සබත්තාවේ දියුණු කරන්න පුළුවන්. දැන්ට සමාජයේ සහ දරුවන් අතර තියෙන බිඳවැටෙමින් තිබෙන සමාජීය තත්ත්වය බිඳවැටෙමින් තිබෙනවා මම දන්නවා. එනිසායි අපි අලුත් තලයකට ඔසවා තැබිය යුතු තිබෙනවා. එනිසා ජාතියක් ලෙස අපේ දරුවන් රැක බලා ගැනීම වගකීම ජාතියක් ලෙසම බාරගත යුතුයි.
3: ඒකාධිපති පාලනයකට රටගෙන යන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජන බලයෙන් පරාජයට පත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
9: සමගි ජන බලවේගය තමයි රටේ විකල්ප ආණ්ඩුවේ වගකීම තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා විනාශ කරලා අනුර කුමාර දිසානායකගේ නායකත්වෙන් ඒකාධිපති පාලනය ආඥාදායක පාලනය ඒ ක්‍රමයකට යන ගමන පරාජය කිරීමේ ප්‍රධානතම වගකීම අපිට.
3: ආණ්ඩුව සාර්ථකත්වයට පත්වෙතේ අධිකරණයේ ප්‍රමුඛ රාජායතන ස්වාධීන ආයතන බවට පත්කිරීම හේතුවෙන් බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල ප්‍රකාශ කළේ.
12: අපි ගාව මැජික් එකක් නැහැ. මේම හයියක් දෙන්න පුළුවන් උනේ අපි මේ රටේ රාජ්‍ය සේවය ස්වාධීන කරලා තියෙනවා. අපි දන්නවා මේව ක්‍රියාත්මක කරන්න වෙන්නේ අධිකරණයෙන්. අධිකරණයට සම්බන්ධිත ආයතන අපි ස්වාධීන කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ජාලයේ හපංකමක් තමයි අද මේ ජයග්‍රහණවල රහස.
3: මේ අතර යෝජිත 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකින් සහ සිවිල් බලවේග ඊයේ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබනු ලැබුවා. ඒ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අධිකරණයේ ස්වාධීනත්වයේ සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීමේ අරමුණෙන්. පාකිස්තාන රාජ්‍ය වේදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. එරට රජ නිකුත් කළ නිවේදනයකට අනුව රාජ්‍ය වාහන සඳහා වෙන් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර ඇත්තේ 50%. සන්නත් හමුදා නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්‍යවශ්‍ය සේවා සහ ෆෙඩරල් මණ්ඩල ආදායම් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම සීමාව අදාළ නොවන බවයි රජය සඳහන් කළේ. පාකිස්තාන රජයේ නව ක්‍රියාමාර්ග අනුව නව වාහන මිලදී ගැනීම සහ ඇතැම් කල් පවත්නා භාණ්ඩ මිලදී ගැනීමද තාවකාලිකව තහනම් වනු ඇති. විදේශ සංචාර සහ විදේශ ගමන් මාස 3ක කාලයකට අත්හිටවනු ලැබුවා. අත්‍යවශ්‍ය සංචාර සිදු කිරීමට සිදුවහොත් අමාත්‍යවරුන් උපදේශකවරුන් සහ අනෙකුත් අදාළ නිලධාරීන්ද ගුවන් යානාවල සාමාන්‍ය මගින් ගමන් කරන පන්තියේ ගමන් කළ යුතු බවට නව නිර්දේශවල ඇතුළත්. සංචාරක ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20 තරගෙන් එංගලන්තය කඩුලු 6ක ජයක් වාර්තා කළා. තරගයේ පැවතුනේ කාඩිෆේදී. කාසිය වාසි දිනගත් එංගලන්තය පළමු පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් තිබී ලබාගත් ලකුණු සංඛ්‍යාව 145ක්. පැතුම් නිසංක ලකුණු 37යි. පන්දු යැවීමේදී ලියම් ඩෝසන් ලකුණු 32කට කඩුලු 3ක් බිඳ හෙළුවා. ලකුණු 146ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ජයග්‍රහී සීමාවට ළඟා වුණේ පන්දුවාර 12යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී. ටොම් බැන්ටන් නොදැවි ලකුණු 52ක් වාර්තා කළා. මෙම තරගයේ ජය ගැනීමත් සමග තරඟ තුනකින් සමන්විත දෙරට අතර 20-20 තරගාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස ජයගෙන පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වුණා. යලි සිරස්තල දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ අවසන්. දෙමටකොඩ පරීක්ෂණවලට පොලිස් කණ්ඩායම් දෙකක්. වෘත්තීය වේදීන් බදු සහන ඉල්ලයි. පාකිස්තානයේ දැඩි වියතම් කප්පාතුවක්. 20-20 තරගාවලියේ ජය එංගලන්තයට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් ප්‍රති සිටින්න පෑන් පෑපුවත් සමක. දේශීය සියත ලෝක

0: Karış.
1: Talk of the town.
2: සරුබිමේ මායාවට හුවෙලා හෙයම් මාරුවට ගොන්නු මාරු කරන රාලප්පුලගේ කතාව.
3: සෙක්කෝ වේදිකා නාට්‍යයේ අලුත් නිෂ්පාදනය ළඟදිම බලන්න පුළුවන් කියලා අපිට ආරංචි වුණා.
2: ඒකනේ දැනගන්න අපි ඩිරෙක්ටර් පරාක්‍රම නිරියෙල්ලට කතා කළා.
3: ඇයි සෙක්කෝ අකාලික නාට්‍යයක් කියලා කියන්නේ?
4: හේතුව මේකේ කතාවෙන් නෙමෙයි අපේ පවතින දේශපාලන රටාව, ජනතාව, මානසිකව සහ ආර්ථික නිවසෙන් උරා කෑම හැමදාම සිද්ධ වෙන දෙයක් ලංකාවේ. ඒක තමයි තේමාව වෙලා තියෙන්නේ.
2: මේ වෙනකොට නාට්‍ය කීපාරක් විතර පෙන්වලා තියෙනවද?
4: 76 ඔතන නිෂ්පාදනය, ඊට පස්සේ 98 නිෂ්පාදනය කරා, මේ දැන් අලුත් නිෂ්පාදනය. 1000ක් වල ගින් තියෙනවා නිෂ්පාදන හතරම.
3: මොනවද මේ පාර කරපු වෙනස්කම්?
4: අලුත් නිෂ්පාදනයේ පූරක හැටියට රඟපාන ගෙන වෙනසක් කරා. සුබුද්ධි ලක්ෂ්මාලී පූරක චරිතය රඟපානවා. සෙක්කුවේ බඳින ගොනු විචරිත එල්හාර නයනතර අය දෙන්න රඟපානවා. මේ වස්සාවේ සංගීතය අපි වෙනස් කරා වෙනම ආවට.
2: ළඟදිම කවද්ද සෙක්කුව බලන්න පුළුවන්?
4: මේ සැප්තැම්බර් මාසයේ සහනගෙන් එනතුරාදා තුනයිට් තියටර් සහ හයයි තියටර් දක්ෂිණ වාර දෙකක් රඟ දක්වනවා. ඔයෙන්බීකින්
1: of the town.
3: ලෝකෙ පුරාම මිලියන ගානක ෆෑන්ස්ලා ආදරය කරන Blackpink team එකේ Lisa ගැන අලු documentary film එකක් ළඟදිම release වෙනවා.
2: ලීසගේ සොලෝ කරියකේ එයාගේ ඇල්බම් සොලෝ ඇඩ ද වයිට් ලෝටස් සරහා එයාගේ ඇක්ටිං ජර්නි එක, ඒ වගේම කොචලා ස්ටේජ් එකේ එයාගේ පර්ෆෝමන්ස් එහෙමත් ෆිල්ම් එකේ තියෙනවා.
3: ටොරොන්ටෝ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී ප්‍රීමියර් කරලා තිබුණු මේ මූවි එක ඔක්තෝබර් 12 වෙනිදා තියටර්ස් වලට රිලීස් වෙනවා.
1: Talk of the Town.
2: හයි විනාඩි 49යි.

0: तिलकवर्धन टेक्सटाइल्स සෙලන් බැංකුවට යෝරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යෝරෝ මනි සම්මානයෙන් පෙරළුණ ලබයි. නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
1: ඔඩියෝ සිස්ටම් එක කරගන්න.

0: 25දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
4: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
5: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්
6: වලදී හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
9: ඒක හරිම අපූරු ලෝකයක්.
10: හරියට Alice in the Wonderland වාක්.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: හෙට උදේ අතට
15: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook උත් බ්ලොක් කළා මාව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද? නෑ. එහෙනම් ඔබ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ. ඈ?
16: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
17: 98.2 98.4
18: පන්නේවාගේ කමුකොකේ
19: ඔප්‍රේක්
18: නෑවාගේ
19: පතිමුරේ
18: සුන්ස් ෆයින මචං
19: අද විතරයි සිකුරාදා
17: සියත දෙවයින පුරා
20: මාෂි ගුඩ් මෝනිං. ජීවිතේ ඉස්සරහට යන්න නම් අභියෝගවලට අපි අභියෝග කරන්න ඕනේ.
21: ඔව් නිෂාන්, අද මොමිස් පොකට් මනි අභියෝගයට අභියෝග කරන්න ලෑස්ති වෙලා ඉන්නවා ධනංජනී ගංගා කුමාරි පාදුක්කේ ඉඳලා. ගුඩ් මෝනිං ධනංජනී.
22: ගුඩ් මෝනිං.
20: ධනංජනී ස්වයං රැකියාවක් කරන කෙනෙක් කියලා අපිට ආරංචි.
21: හරි ධනංජනී, ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් ඔයාට අද දවසේ රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. ලෑස්ති නේද? ධනංජනී, පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නොත් රුපියල් 250ක් ලැබෙනවා.
20: අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්නේ පාදුක්කෙන් ධනංජනී ගංගා කුමාරි.
23: මමීස් පොකට් මනි.
21: ධනංජනී, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
20: ධනංජනී පරිසරයට ආදරය කරන කෙනෙක්. ඒ නිසානේ පරිසරයට හිතකර ස්වයං රැකියාවක් තෝරගෙන තියෙන්නේ. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ගහකොළ සම්බන්ධ කරලා. සුදුහඳු ඉතා වටිනා ඖෂධීය ශාකයක් ධනංජනී. සුවඳ විලවුන්, එතකොට රූපලාවන්‍ය නිෂ්පාදනවලට සුදුහඳුන් පාවිච්චි කරනවා. ඉන්දියාවේ මයිසූරය සහ කොයිම්බතූර් වල තමයි වැඩිපුරම සුදුහඳුන් වවන්නේ. මෙන්න අපේ ප්‍රශ්නය. මේ අතරින් සුදුහඳුන් යොදාගත හැකිවන්නේ 1. ශරීරයේ විස නැසීමට, 2. හතිය පාලනයට.
22: අංක 1. ශරීරයේ විස නැසීමට.
21: ධනංජනියගේ උත්තරේ හරි. ආයුර්වේදයේදී සුදුහඳුන් විසනසන්න, එතකොට රුධිරය පිරිසුදු කරන්න වගේම පණ රෝගවලටත් පාවිච්චි කරනවා. අපි අහමු ධනංජනී දෙවැනි ප්‍රශ්නෙට.
20: ලංකාවේ සංචාරක ආකර්ෂණයේ තියෙන ස්ථාන අතරින් සීගිරිය ලෝක ප්‍රසිද්ධයි. සීගිරිය පළමු කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක්. ලෝකෙ අටවන පුදුමය විදිහටත් සීගිරිය සලකනවා. 1982 දී යුනිස්කෝව සීගිරිය ලෝක උරුමයක් විදිහට නම් කළා. මෙන්න අපේ ප්‍රශ්නය. සීගිරිය අයිති වෙන්නේ කිනම් පළාතටද? 1. මධ්‍යම පළාතට, 2. උතුරු මැද පළාතට.
22: 1. මධ්‍යම පළාතට.
21: ධනංජනි හරි උත්තරේ දීලා තේ තිබ පොකට් මනී ගාන රුපියල් 500ක් කරගන්නවා. අපි අමු ධනංජනි තුන්වෙනි ප්‍රශ්නෙට.
20: ධනංජනි, ලංකාවේ මුදල් නෝට්ටු අච්චු ගන්න බලය තියෙන්නේ මහ බැංකුවට. 1951 දී තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මුල්ම නෝට්ටු කාණ්ඩය අච්චු ගහන්නේ. 6 ජෝර්ජ් රජුරුවන්ගේ රූපේ එක්ක රුපියල සහ රුපියල් 10 නෝට්ටු විදිහට. අද වෙනකොට රුපියල් 5000 නෝට්ටුත් අපි භාවිතා කරනවා. මෙන්න ප්‍රශ්නය. මුදල් නෝට්ටුවක මහ බැංකු අධිපතිට අමතරව අත්සන් තබන්නේ කවුද? 1. ජනාධිපති, 2. මුදල් ඇමති.
21: ධනංජනේ තුන්වෙනි ප්‍රශ්නෙටත් හරි උත්තරේ දුන්නා. දැන් අතේ පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා. දැන් ධනංජනේට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නෙට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද ධනංජනේ?
22: ඔව් මම තෝරගන්නවා.
21: හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 1000 පස්කුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔය රුපියල් 1000 භාගයක් වෙනකන් අඩු වෙනවා.
20: ධනංජනි, ලෝකේ භාෂා දහස් ගානකට පරිවර්තනය වෙලා බිලියන ගානක් මිනිස්සුන්ගේ ජීවිතය වුණු ශුද්ධ වූ ග්‍රන්ථයක් තියෙනවා. මේ ග්‍රන්ථය ලෝකේ භාෂා 3000කට වඩා පරිවර්තනය කරලා තියෙනවා. ඉතිහාසයේ වැඩිම පිටපත් ප්‍රමාණයක් ප්‍රචාරය වුණු ආගමික ග්‍රන්ථය විදිහටත් මෙය සලකනවා. අපි අහන්නේ ලෝකේ වැඩිම පිටපත් ප්‍රචාරය වුණු ග්‍රන්ථය කුමක්ද? 1. බයිබලය, 2. කුරාණය.
21: ධනංජනි බෝනස් ප්‍රශ්නටත් හරි උත්තරේ දීලා ඔය අද දවස් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
22: ගොඩක් කස්තුයි. ඔය හැමදාම සියපෙත්තෙන් මහනවා. මේ වැඩසටහනක් ගන්නවා. මගේ ළමයිනුත් හරි ආසයි. ගොඩක් ස්තුතියි.
21: බොහොම ස්තුතියි ධනංජනි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
22: ජය වේවා.
0: සියතා පොකට් මනි.
20: ලෝකේ ජීවත් වෙද්දී අපිට හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් හම්බ වෙනවා.
21: හැබැයි නිෂාන් අපිට මුලින්ම මේ කට්ටියම වෙන් කරලා අඳුරගන්න බෑ.
20: හැබැයි එක දෙයක් අපිට ඔබට කියන්න පුළුවන්. ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳ තැනක් තියෙනවා.
21: ඒක හරි නිෂාන්. ඒ තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
20: ඔන්න මේ වෙනකොට අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත් වෙලා.
21: ඒ වගේම නිෂාන් අවුරුදු 3, අවුරුද්ද, මාස 6, මාස 3 වගේ කාලවලට ස්ථාවර තැන්පත් දැන් පටන් ගන්න පුළුවන්.
20: කල්යවන්න එපා. අදම 13:19ට කතා කරලා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් විස්තර අහගන්න.
21: අපි ආයෙමත් එන්නේ ලබන සඳුදා. එවන්න අපිට මැසේජ් එකක් 0714151 අපේ WhatsApp නම්බර් එක. මම ආශි.
20: රයිට්. එහෙනම් රටම දන්න රේඩියෝ ඩබලත් එක්ක ටිකටම සියතහන්න. මම නිශාන්.

0: දැන් වෙලාව උදේ 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

ඊයේ මැච් එකත් පැරදුනාලු නේද? මාරජුකයි මාරජුකයි අයියෝ. ඉස්සර නම් ඇත්තටම මැච් එකක් පරාදුනාම මා රවුල් හිතට. අනේ අපේ ක්‍රිකට් ටීම් එකට පින් සිද්ධ වෙන්න. දැන් නම් කිසිම අවුලක් නැහැ. Thank you so much. ක්‍රිකට් ටීම් එක අපේ මේ ගානට හිත හැදුවට පින් පින් පින්. Good morning.

0: Divina Pura.
1: Open no dan the medicine.
2: Open no dan the medicine.
3: එංගේ ලේ වැඩි වුණාම මොකද වෙන්නේ?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
3: අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ ලේ ඇඟේ අඩු වෙන්න පුළුවන් කියන කාරණාව. ඒක අපි හඳුන්වනවා රක්තහීනතාවය කියලා. ඇත්තටම මේකෙදි වෙන්නේ අපේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීමයි. නමුත් ඔබ දන්නවාද මේ විදිහටම අපේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කියලා? වෛද්‍ය විද්‍යාවේදී අපි මේ තත්ත්වය හඳුන්වනවා පොලිසයිතීමියා, එහෙම නැතිනම් එරිත්‍රොසයිටෝසිස් කියලා. සාමාන්‍ය පුද්ගලයෙකුගේ හිමොග්ලොබින් ප්‍රමාණය තිබිය යුතු වන්නේ 2 ml ග්‍රෑම් 13.5 17.5 අතර ප්‍රමාණයක්. නමුත් මේ අගය 18.5ට වඩා දිගු කාලයක් තිස්සේ පැවතීම තමයි අර මම මුලින් කියපු රෝගී තත්ත්වයට හේතු වන්නේ. මේ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. විජලනය, දිගු කාලයක් තිස්සේ පවතින පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන්, ස්ලීප් ඇප්නියා රෝගී තත්ත්වය, උපතේ සිට ඇතිවන හෘදයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඇටමිදුලවල ඇතිවන රෝගාබාධයන් මේ අතර වෙනවා. මෙවැනි තත්ත්වයකදී ඇතිවන පුළුවන් රෝග ලක්ෂණ තමයි ඔබට නිතර ඇතිවන හිසේ කැක්කුම, කලාන්ත කැරකෙවිල්ල ගතිය, ඇස්වල පෙනීමේ ඇතිවන වෙනස්කම්, අධි රුධිර පීඩනය සහ නහරවල ලේ කැටි ගැසීම නිසා ඇතිවන රෝග ලක්ෂණත් මේ අතර වෙනවා. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හිත පිරෙන්න සියත
1: සාමීනිමයක් අසද් බැඳලි තියෙන මාවනෙමි බිත්ති
2: බිත්ති
1: බිත්ති බදාගෙන ඉන්නට වඩා මෙයාට වෙන වැඩක් නෑ
3: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි
2: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
4: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114 700 550
8: අමතන්න ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0771331000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
9: එදා ෆන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
13: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
14: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ Gini recovery ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire දැන් විලඳපොලේ.
15: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
13: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයින් කාට
14: ඔබ සේලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to
5: be හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන
2: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
8: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 888 666
16: Finishing Vahalak Lesa Color Up Blow Vajabena
17: Sit Pedagani Kal Pavati අවලක්ෂණ නොවි ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
14: ශ්‍රීලංකා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
18: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
14: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500
19: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් SCL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී

0: psycho.
1: Pisu netang. අපිට ලව් කරයිද බං?
2: Hi. Good morning.
0: කොක්කරි මට බය හිතෙන දෙයක් උනේ නෑ.
2: යම් කිසි දෙයක් මගේ අතින් සිද්ධ උනායි මං නිවරදි කරගත්තා අරවින්ද.
0: ඔව්. සෙල්ලම් කරන්න හදන්න එපා මාත් එක්ක මේ උදේ වැඩිනේ.
2: සෙල්ලම් කරේ.
0: මේ ඔව්.
2: කලේ.
0: සෙල්ලම් කරලා අපේ ඇනේ. අපේ සෙල්ලම් කළා. එංගලන්ත ඇත් එක්ක නේ සෙල්ලම් කළා තිබුණේ.
2: Yes, ඔව්.
0: මවුස් එක දෙන්න මට. මට දෙන්න මවුස් එක දෙන්න. දෙන්න මවුස් එක. ගත්තේ නැද්ද? ක්ලච් එක දෙන්න, ක්ලච් එක දෙන්න.
2: ක්ලච් එක දුන්නා. වැඩ කරන්නේ නැද්ද? එහෙනම් කරන්නේ නැහැ.
0: නෑ. යම් කිසි දෙයක් කරලා වගේ.
2: මම පොඩි මැකැනික් මට තින් මොනාදානේ මෙතන බැරි. හරි, කළා.
0: මොනවද බැරි? හැමදේම බැ.
2: රයිට්, මේ අපිට බනින්න කට්ටියක් කියලා ඇයි මේ මට බනින්නේ? අපිට ඔව ඔක්කොම පිට කරගන්න කට්ටියක් ඉන්නවනේ.
0: පැල් නඩන්නේ නෑනේ.
2: ඕ මොකටද නේ?
0: නේද? ලංකාව ක්‍රිකට් ගහනවද කියලා අපි දන්නෙත් නෑ.
2: හරි.
0: ගහනක නවත්තලාද කියලා ඇහුවොත් ඒ කියන්නේ දන්නෙත් නෑ.
2: ඕ නෑ, දැන් මේ දවස්වල ඉංග්ලන්ඩ්
0: නිවුස් තිබුණ නැත්තම් බැරි වෙලාවත් නිවුස් කියලා එකක් තිබුණ නැත්තම් කිසි කෙනෙක් දැනගන්නේ නෑ ලංකාව ක්‍රිකට් ගහනවා කියලා.
2: යස්.
0: එංගලන්තෙට පරාද වුණා. දංගලල ඕවර් 20න් ගහපු එකක් නේද අපි?
2: ඔව් 20යි 21ක් නේ. අපි ගැහුවා 145ක් 9 දෙනෙක් අවුට් වෙලා ඕවර් 20දී එංගලන්තේ ඒක ඕවර් 12න් ඉවර කරා 146 විකට්ස් 4යි. කතා
0: දවසක මේ ඕවර් 6න් 7නක් ගහනවා අපි. මට මතක් වෙනවා.
2: යස්.
0: මේ ක්‍රීඩාවේ තියෙන උණු විනය නැති වෙලා යනවා අපි දකින්නකොට.
2: හරි.
0: ක්‍රීඩාවට තියෙන උනන්දුව නැති වෙලා පුරාජේරුවට තියෙන උනන්දුව වැඩි වෙනකොට.
2: යස්.
0: අපි දවසක් කිව්වා මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායමට.
2: යා.
0: ඕඩියන්ස් එක නැති කරගන්න එපා
2: කියලා. ඒක නම් ඇත්ත.
0: ශ්‍රී ලංකන් ඕඩියන්ස් එක.
2: ශ්‍රී ලංකන් ඕඩියන්ස් ප්‍රේක්ෂකාගාරය.
0: ඉන්දියාව තරම් සෙනඟ නොහිටියට ඉන්දියාවට වඩා ගැම්ම තිබුණා. අපේ මිනිස්සු ගාවෙන් ඒක ක්‍රිකට් කියලා කියපම්. ඒ ඕඩියන්ස් එකට හෙන්න නිකන් ඕවර්ට්ලි ලොකුම සීන් එකේ ටෝක් ඉෂූ කරන්නත් පටන් ගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටියා කියලා අපිට අමතක කරන්න අමාරුයි. ලොරි ටෝක් ඉෂූ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටියා. ඊට වඩා ලොරි වලින් බාන්න පුළුවන් ක්‍රීඩකයෝ අපි දැකලා තියෙනවා. අපිට අදටත් දෙවියලේ හම්බ වෙනවා.
2: යස් යස්.
0: මේ මිනිසුන්ගේ තියෙන නිහතමානීකමයි ස්පෝර්ට්ස්මන්ෂිප් එක දැක්කම හිතෙනවා. මේ මොන සමහර මිනිසුන් කියන්නේ මේ මොන එහෙම හිතුණා
2: අපිට. ඕ ඒක නම් ඇත්ත.
0: එහෙම හිතුණා. ඒක ජාතික ක්‍රීඩාවක් වෙනකොට අපිට ඕන විදිහට දැන් අපි ක්‍රිකට් ගහන්න අපි ආය මොනවාද අපි කරාම ඇයි මොකද්ද ඇයි කියන්නේ ඇයි මොනවාද ඇයි මොනවාද
2: අපිට උගන්වනවද ඇවිල්ලා ගහලා
0: ගන්න ආර ගන්න පුළුවන්ද වාට පුළුවන්ද ගන්න ආ බෝලයක් මේ වගේ
2: අපි මීට වඩා රටට සේවයක් කළා තිර අක්කේ ඔයා මොනවද
0: ඔයා මොනවද ආ කවුන්ට් ආරමේ දැන් හරිද
2: අයියෝ අයියෝ ඒකනේ අනේ
0: දැන් හරිද අමාරුව හරිනේ
2: එක දිනන්න ඕනේ. එහෙම ටෝක්ස් දුන්නා නම් දිනන්න ඕනේ නේ.
0: දැන් මං අහන්නේ දැන් හරිද කියලා අමාරු හරිද කියලා අහන්න.
2: මට නම් හරි.
0: ඔව්. මම මල්ලි මේ අපිට ක්‍රිකට් ගහන්න බෑ. ඔයගොල්ලෝ ඇනවුන්ස් වෙනුත් බෑනේ. අපි එක එකට එක එක දේවල් තමයි පුළුවන්.
2: යස්.
0: ජාතික ක්‍රීඩාවකදී පොඩ්ඩක් නිහතමානී මිනිස්සුත් එක්කනේ වදුවන්නේ.
2: අන්න ඒක මිනිස්සු නැති වුණාම මොකුත් නෑ ඉතින්.
0: ඕඩියන්ස් එක නෑ. වැඳලා ගෙන්න ගන්න ඕන වෙලා තියෙන්නේ.
2: අන්න ඒකනේ.
0: නේද? මිනිස්සු ක්‍රිකට් මැච් බලන්න යන එන කරන්නම දෙයක් නැත්තම් තමයි. ඒ යන්නෙත් නෑ මිනිස්සු දැන්. ඉතින් එතනට හදාගත්තේ කවුද අපිද? අපි නෙවෙයි.
2: අපරාදේ.
0: ඔහෙල හදාගත්තේ. දැන් හරිනේ.
2: දැන් හරි.
0: දැන් ඇවිල්ලා කියන්න ඕනේ. අක්කේ අපි මැච් එකක් ගහුවා ඔයා දන්නවද? මොන මැච් එකද මල්ලි? උගල මැච් සුද්ද කරනවද? අපි
2: මොකද්ද මල්ලි? ක්‍රිකට්? අපි දන්නේ හෙල්ල විසිකිරීම. අපි දන්නේ
0: ඒක. ඒ ළමයාත් පරිස්සම් කරගන්න
2: ඕනේ. අනිවාර්යෙන් ඔව්.
0: යාගෙන් රටවල් ගණනාවක් ඉල්ලීම් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා.
2: යස් යස්.
0: ඒ ළමයට වෙච්ච ඔය සන්තෑසියත් සමහර වෙලාවට ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරපේක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් කියලා පොඩි සැකයක් තියෙනවා. මොකද යා බෑ කියලානේ. නෑ මම සෙල්ලම් කරන්න අපේ රටට කියලා රොමේෂ් මල්ලියා සොරතලා චන්දියා කියලානේ. මෝල්ට කියලා.
2: ඉතින් ඒවා සමහරක් වෙලාවට සමහරකට දරා ගන්න.
0: මම මට පුදුම ඔයාගේ හැසිරීම ගැන.
2: මොකක්ද?
0: ක්‍රිකට් මැත්තේ නැහින්න ගිය පොර හරිද? ඔව්. වරන්නේ නැද මෙරිලා ඉපදිලා වාගේ ඉන්නේ. දැන් හෙල්ල විසිකිරිය. ඉස්සර හෙල්ල බඩේනේ ඉන්නේ බෑ මේ කියන්නේ මට.
2: ඉස්සර මැච් එකක් තිබ්බම අපි පරාදුනොත් නිින්ද යන්නේ නැහැ. කන්නත් බෑ. මොකද්ද?
0: මාත් එක්කම අරගෙන මරා ගන්න තරම්. මේ ක්‍රිකට් වලට මොන හරි කියපුවාම.
2: මා රවුලක් තියෙනවා. දැන් නම් නිදහස් කියන්නේ ඒක මාරයි. ඒක මාර නිදහසක් තියෙන්නේ.
0: ඒ කාලෙත් ඔය එක එක මල්ලිලා සූරදලලා චණ්ඩියලා නේද?

0: පවතින්නේ ජනතාව මත. අපි එක තේරුම් අරගෙන තියෙනවා. මහජනතාව මත පවතින වෘත්තීන්වලදී ලොරිටෝක් ඉෂු කරන කොට අඩු කරගන්න. ළමයි පොඩි ළමයි වගේ ඉන්න. ඔය මහජනතාව හැම වෙලාවෙම ඔයගොල්ලන්ට මහා මහා කියලා තේරෙන්නේ නැතුණාට
1: හරි.
0: සෙට් එක එකතු වුණාම සිරා මහජනතාව හොඳේ. හරිද? ආණ්ඩු මෙහෙම උත්තල මෙහෙම තියන්න පුළුවන්ද අපි දැක්කනේ.
1: ඔව් ඒකනේ.
0: දන්නවද? මෙතනින් අරන් මෙතනින් තියන්න පුළුවන්. හරිම කම්මැලි අපේ මහජනතාව. මේ වැඩි එහෙම එන්නෙම නෑ ගේමට.
1: ඔය නැගටිව් නැගටිව් කියවට එහෙම
0: නැහැ. එහෙම නැගිටින්නේ ආණ්ඩ ගහන ගන්න සැරේට මේ නැගිට නැගිටින්න જાතියක් නෙමෙයි අපි. හැබැයි පුතා වැරදිලා හරි නැගිට්ටෝ හරිම අමාරු ඉඳ ගන්න. මේ පොඩි සෙට් එකක්.
1: Definitely.
0: ඒ නිසා ඉතින් නොදැනුවත්කමට කොළුඳුලේ ලොරිටෝක් ඉෂු කරන ඕනම මහජනතාවගේ කැමැත්ත මත ජීවත් වෙන මිනිස්සුන්ට කියන්නේ.
1: හරි.
0: ඕඩියන්ස් එක නැති කරගන්න එපා. ක්‍රිකට් වලට ඉච් එක තමයි වෙන්නේ. ඕඩියන්ස් එක නැති කරගන්න එපා. අපි ප්‍රවෘත්ති බලනකොට අපි දකිනවනේ මේ දැකලා නැති ඇච්චු බැච්චු දෙන ටෝක්.
1: ඔව් නේද?
0: හරිද? ඕඩියන්ස් එක නැති කරගන්න එපා.
1: කට පරිස්සම් කරගන්න.
0: කියන්න දෙයක් නැත්නම් කට මට කියන්න දෙයක් නැහැ.
1: ඉවරයි නේද?
0: මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. ඒ සවුත් වෙන එක හොඳයි. නොදන්න අංශ ගැන
1: කතා කරන්න යනවට වඩා. Yes.
0: ට්‍රිප් ෆයර් පාගන්න එපා ඔය. මහජනතාව බලපහන අම්මෝ. මහජනතාව සෙල්ලන්නේ.
1: අරිම දුකයි අනේ බැස්ට් එක පරාදලා දුකයි.

0: යමම් මේ පොතක් කියවගෙන යම් පාඩුවේ මං අවස ඉන්නකොට
1: හරි
0: මේ එක පාටම අපේ මේ වයිපරේ ආව නිකන් වෙන මමුතු මූඩ් එකක් ආවේ.
1: හා ඔකේ.
0: හරිද?
1: හා.
0: ක පාටමයිලා. හේ. මොකද? මොකද? මට පෙන්නන මේ අර මේ කරාබ තියන්නේ.
1: ඔව්.
0: මේම අර පොඩි ඉරුරු දෙකකින් වගේ මේම
1: රවුමක්
0: තියෙන. මොකක්ද ඒක කියන්නේ?
1: ජිප්සි වගේ.
0: හුලා ලූප්ස්.
1: රවුම් එක නේද?
0: මොනවද කියන්නේ? මොකක්ද කියන්නේ?

0: එහෙම දාන්න දාන්න. එකද කියන්නේ රවුම වගේ කරාබු.
1: ඒක නේද ඔව් කියන්නේ ජිප්සි නෙමෙයි.
2: ජිප්සි යන්නේ යාර මේ මේ අය කොන්ට
1: ගනේ.
2: හෙලම
1: ජිප්සි කියලා කියනවා සමනකර එල්ලෙන කරාබු වලට. හරි මොකක් හරි.
2: ඒ දන්නේ නැහැ මහ ලොකෝට කයිය ගහවට.
1: අනේ මං එච්චර ඒ වගේව දන්නේ නැහැ අරින්ද. මම මේ කරාබු දෙක මේ මං ඉස්සර දාපු එක මේ දාන්න. මං කරාබු.
2: ඒනම් තියන කුම්මැහි ගමට.
1: හරි හරි මොකද මම හිතා ගන්න බා රවුම් කරාබු
2: වනේ. ඔව්.
1: හා yes.
2: මේවා මේක කාගේද? මගෙන් අහන්න. අම්මෝ ඔයා ගන්නේ.
1: මොකද කරන්නේ? කාගේද ඒක?
2: කාගේද මේක?
1: හා
2: කාගෙද මංකො මම දන්නේ මම දන්නේ ඔයාව ආගෙ වෙන්නේ නැති හොඳට බලනවා කාගෙද මේක
1: හරි හරි හරි
2: මංකො මං දන්නේ ඉතින් මං දන්නේ නේ මේක මගේ මංකො ඉතින් ඔගේ ඔයාගෙන මොකද ඔය ඇහුවේ සිකියුරිටි චෙක් එකක් ගියේ සිකියුරිටි චෙක් එක සිකියුරිටි ප්‍රශ්නයක් නෑ තමුසේ බේරුණා
3: මේ මාර වැඩක් නෑලෝ මේක
1: ඉතින් ඇයි එහෙමද මේ චෙක් කරන්න ඕනි දැන් ආයෙ වෙලාවට ගැස්සිලා බය වෙලා නිකන් කලබල
2: ගැස්සිලා බය වුණා මම කල්පනා මේ මොන කුණ්ඩ මාලයක්ද කාගේද මේක කාගේද
3: මන් දන්නේ මන් 17 කල්පනා කරාලෝ
1: කාගෙද කියන්නේ
2: ඒ තින්ක මන් කල්පනා කරා මම වාහනේ තිබිලා හම්බුණාද කවුරු හරි මේ මම ඉතින් මීටින්ස් වලට එහෙම යනවනේ
1: මීටින්ස් වලට යන්නේ කරාබු දාගෙනද වැඩ දෙද යද්ද කිව්වේ හරි
2: වෙලාව හතයි තියා.
1: ඔයා බේරුණානි අරවින්ද. ඔයා බේරුණා.
2: මේක මගේ. ඕකේ.
1: බිරිඳක්ව ලස්සනට.
2: ඒක මාර වැඩක් නේද?
1: ඔව් ඒක මේ මාරයි තමයි ඇත්තටම. එහෙම තමයි ස්වාමි පුරුෂයන්ට තියෙනවා එක එක තමන්ගේ ජීවිතයක කඩයිම් තියෙනවා අරවින්ද ඒක පහු කරන්නේ. එහෙම තමයි.
2: විශේෂයෙන්ම බිරිඳ.
1: හරි.
2: පපුවට ඔලුව තියාගෙන දවසක අහනවා ඔබ මෙහෙම. ඔයා මට විතරමද ආදරේ කරන්නේ?
1: හා ඕකේ.
2: බිරිඳට උත්තරයට වඩා වැදගත් ඔබේ හાર્ට් බීට් එක වෙනස් වෙනවද නැද්ද
1: කියලා.
2: ඔබ ඒකට කොහොමද කරන්නේ?
1: සමරකට වයිෆ් ඔයාට හොඳ කෑම වේලක් හදලා ගෙනල්ලා දෙයි. හැබැයි ඔබ ඒ මොහොතෙම ටක් ගාලා ගිහින් ඔබේ වාහනේ චෙක් කරලා බලන්න. එහෙම කරන්නේ සමරකට වාහනේ ඇක්සිඩන්ට් වුණා මොකක් හරි පැච් එක මොකක් හරි වුණාම ගෙනල්ලා ටක් ගාලා හැම දීලා ආඩ ආදරේ කරනවා. ඒකත් එක සිස්ටම් එකක්.
2: ඒ කියන්නේ මට තේරෙන්නේ වාගෙන වා වාහනේ හප්පගෙන ඇවිල්ලා
1: මිනිහව හොඳ එයාට කෑම හොඳට හදලා දීලා මේව කළා. එතකොට ආවෙම කරනවා. කඩේ පුදුම වෙන්නේ.
2: ඉතින් අපිට ඒක අපිට ඒක සතුට වෙන්නද කියන්නේ?
1: මේක නෙමෙයි මම කිව්වේ. ඉතින් ඕගලන්ට ඉගෙන ගන්න දෙයක් කිව්වේ. එහෙම වාට ඔයගේ වයිෆ් එහෙම කරොත්
2: ඔබට වැඩි සලකනවා නะ.
1: ගිහලා ටක් ගාලා ඔයගේ වාහනේ බලන්න.
2: ලොකු විනාශයක් කරලා එයා ගෙදර ඇවිල්ලා තියෙන්නේ.
1: ඔයා ටක් ගාලා ගියා ඔයගේ ටැංක් 300 එක ගිහලා බලන්න මොකක් හරි වෙලාද කියලා බලන්න හරියට.
2: ටැංක් 300 එක මගේ. ඒකට මොන හරි කරලා ඇවිල්ලා මන්න මේ මොන හරි කවන්න. ඒක අසාධි වෙලා.
1: මෙතන ඔයගේ වාහනේටද වැඩියෙන් අද ඔයගේ වයිෆ්ට
2: වාහනට නේ.
1: Seriously? Okay. Okay, ඔයාලා වයිෆ් ඉස්සරහයක කියන්න.
2: මේ රේඩියෝ එක කිව්වා. ටැංක් 300 එකට ආද?
1: මේ හැම එකම රේඩියෝ එක කියන්නේ ඒවයි තිකම් පිටින්. ඒක කියတဲ့ ප්‍රෝග්‍රෑම් එකට කියලා. හරි, okay. ආදරේ
2: ටැංක් 300 එකට ආදරේ.
1: Okay. මොකද මේ මට බණින්.
2: ටැංක් 300 එකට ආදරේ.
1: හරි, ආදරේ.
2: මොකද්ද කියන්නේ?
1: හරි, හොඳයි. ඉස්සල එකක් ගන්නකෝ. නේ. අපි කතා කරා ඊයේ ටැංක් 300 එක ටැංක් 500 එක ඒවල තියෙන ස්පෙෂල් ෆීචර්ස් ගැන අපි කතා කරා. ගොඩක් අට ආසලා
2: ටැංක් 500 එක මට ලොකු වැඩි. ඒ වරට ලොකු වාහන වලට කැමති අයට
1: ටැංක්
2: 500 is
1: very good.
2: Really fine. මා ලස්සනයි වාහනේ. මම පොඩක් ශරීරෙන් පොඩක් පොඩිනේ.
1: ඈ
2: තුටි නේ මම.
1: එහෙම ගොඩක්. එහෙම අනේ මන්ද ඒක ආසාව නේද?
2: පොඩි නේ මම. පොඩින
1: හුරු බුටින
2: අනේකන එතන මට ටෑන්ක් 300 තමයි මට හරියන්න. හරි
1: හරි ඔකේ.
2: මගේ වාහන දෙකටම නැගලා බලලා ඩ්‍රයිවිං පොසිෂන් එක චෙක් කරලා මම ආසයි ටෑන්ක් 300 එකේ තියෙන නියෝ රෙට්‍රෝ ඩිසයින් එකට. පිටතින් අර ඉස්සර තිබිච්ච වාහනයක තියෙන රගඩ් ලුක් එක තියෙනවා.
1: හරි.
2: ඇතුලෙන්
1: ෆුල් ලක්ෂරි.
2: මේ කාලේ යුරෝපියන් වාහනයකවත් හොයාගන්න බැරි තරම් ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒක ටෑන්ක් ටර්න් එක මවිතය දනවන සුළුයි. ටෑන්ක් ටර්න්. ওই දෙකේම ටෑන්ක් ටර්න් තියෙනවා. එක බටන් එකයි ඔබන්න තියෙනවා.
1: හරි.
2: වාහනේ තනියම හැරෙනවා. ඊළඟට මගේ ආසම ෆීචර් එකක් තමයි අනිත් අය කතා නොකරන ඒගොල්ලන්ට විතරක් තියෙන මේ එයාට පුළුවන් රිවර්ස් ට්‍රැකින්. ඒකනේ එයාට රිවර්ස් එක මෙමරි එකක් තියෙනවා. මගේ මතකයේ තියෙන මීටර් 50ක් විතර
1: ඉඳලා වැඩි දන්නේ නැහැ.
2: මීටර් 50ක විතර මෙමරි එකක් තියෙනවා.
1: හරි.
2: ඔයා ඉස්සරහට තමයි යන්නේ. නමුත් හැම වෙලාවෙම එතන ඉඳලා මීටර් 50ක් එයාට රිවර්ස් කරන්න දුන්නොත් අපි ඉස්සරහට ගේමක් නැතුව යන්න පුළුවන්. ගේමක් නැතුව ඒ පාරේම මීටර් 50ක් එයාට තනියම රිවර්ස් කරලා දෙන්න පුළුවන්. ඉතාලම ඩිෆිකල් කෝනර්ස් සෙට් වුණොත් එහෙම. දැන් ඔය වගේ මට මතක් වෙනවා.
1: හරි.
2: වර්ල්ඩ්ස් එන්න එහෙම යනකොට ඔයා කොයි පැත්තෙන් දන්නවද ඒ ඔන්න අරකම හරි අහුවෙන්න යන්න ඕනේ.
1: ගිහිල්ලා නැහනේ.
2: ඔයා යන්න ඕනේ නූරලි පැත්තෙන් අඹේවිලින් ගිහිල්ලා ඒ පැත්තෙන් ඔයා යන්න ඕනේ. නූරලි අඹේවිල පට්ටිපොළ පැත්තෙන් ගිහිල්ලා ඒ පැත්තෙන් වර්ල්ස් එන්න නගින්න ඕනේ.
1: හරි.
2: එයා නහුවෙනවා. දත් తిරිවැටන හරියක් අහුවෙනවා.
1: ඔකේ.
2: සිරි සිරි සිරි සිරි සිරි ගාල නගින හරියක් උඩට නගින. ආයේ තියෙන හෙයාපින් බෙන්ස් තියෙන්නේ. ඒකක දැන් නම් එහෙම රිවර්ස් කරන්න සෙට් වෙනව අඩුයි. පොඩි ෂේප් එකක් දාගන්න පුළුවන්. නමුත් පුරුදු නැති මිනිස්සු ආපහාම සාමාන්‍ය කඳ නගින මිනිහටනේ ඔය නූරලි පැත්තේ පුරුදු මිනිස්සු.
1: හරි.
2: කඳ නගින මිනිහට ඉඩ දෙනවා.
1: ඔව් ඔව් ඒක හරි.
2: පල්ලම බැහැ ගන්න කොහොම හරි පුළුවන්නේ. සාමාන්‍ය එක තමයි සම්ප්‍රදාය. කොහෙට හරි අයින් කළා කඳ නගින මිනිහට ප්‍රයොරිටි දෙන සිස්ටම් එකක් තියෙනවා. දැන් නැත්තම් ඒවත් ඉගෙන ගන්න ඕනේ. මට තාත්තා ගැන්නු මේක. හැම වෙලාවෙම පුතා ඔයා පල්ලම බහිනවා නම් කඳ අමාරුවෙන් නගින මිනිහට ඉඩ දෙන්න. ඔයා නූරලි යනට බලන්න දැන් නම්
1: ඒව
2: ගැන කතා කරන්න වැඩක් නැහැ. ඒ අපිට තිබිච්ච සමහර වැලියුස් වලට මොන්න හිණයක් වදුනද කියලා මම නම් තාම දන්නේ
1: නැහැ. සමහර කෙනෙක් ඉගෙනගෙන නැතුව ඇතිනේ. ඒක ගැන දැනුවත් නැතුව
2: ඇති. අඩුම තරමේ ඔබේ දරුවටවත් ඒක කියලා දෙන්න. ඒක නිකන් වැඩිපුර ඩීටේල් එක. ඉතින් මම කියන්නේ ඔය වගේ ඉඳ හිට හම්බෙනවා ඒ වගේ ethics දන්නේ නැති උන්. ඔයගේ ටැංක් වල හරිද? හිතනකො ඔබ ටැංක් 300 එකේ හරි 500 එකේ හරි යනවා. ඔබ කඳ නගිනවා. අර වගේ ඩයල් එකක් එනවා. ඒ අකාට මෙලෝ සංසාරික හැංගීමක් නැදාල මම ගන්නෑ. එහෙම පොරවල් ඉන්නවා.
1: ඇයි මොකද?
2: ගන්නෑ. එහෙම ඉන්න.
1: අනේ මේ.
2: මම දෙන්නේ. මම එක එක මෝඩයන්ට ඉඩ දෙන්නේ නැහැ කියලා එහෙම ඉන්නවා. ඔබට අක්ගල් වල දාලා මන්නම් මෝඩයන්ට ඉඩ දෙනවා කියලා. ටැංක් 300 එකේ රිවර්ස් ට්‍රැකින් දාපුවම ඔබ අත තියන්න ඕනේ. වාහනේ එයා හරි ලස්සනට රිවර්ස් කරනවා. හැබැයි ඔබ බය වෙන්න බෑ. මගේ කන්ට්‍රෝල් එක
1: තියෙන නිසා
2: බය වෙන්න බෑ. බයයිද?
1: නෑ බය නෑ. ආසයක එක්ස්පීරියන්ස් කරන්න.
2: ඒක පාඩන එක්ස්පීරියන්ස් ආ.
1: වයිෆ්ට වගේ තමයි හොඳට මතකයි යාට. නේ දැන් වයිෆ්ට තාමානි වෙච්ච දේ.
2: මීටර 50 නේ මතක. ඊට වඩා මතක තියාගන්න. පොළොවට තියෙනවද මතක නැහැ වයිෆ්ට නම්.
1: ලයිට් මේවා ඇහුවට වැඩක් නැහැ. මේවා ඔබ එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඒක තමයි අපි ආසම දේ. ඔබ ගිහලා මේක එක්ස්පීරියන්ස් කරනවාට ඒ නිසා අද පුළුවන් වෙලාවක් තියෙනවා නම් යන්න අපේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට 011 788 666 තමයි කන්ටැක්ට් නම්බර් එක. කෝල් එකක් දාලා වෙලාවක් වෙන් කරන් ගිහිලා මේව එක්ස්පීරියන්ස් කරන්න GWM වාහන ගැන.
2: අද උදේම කියනවා පෙට්‍රස් ගැන. පොරෙන් වීකෙන්ඩ් එකක් එන්නේ හොඳ නිින්දක්.
1: යා
2: මම අවංකව බලන් ඉන්නේ. අපි හැමදාම දැන් ඔයා කෙරෙද නැගිටින්න ඕනේ පහටද හතරටද?
1: නෑ පහයි හා
2: පහයි
1: 5:30
2: පහයි 30යි. ඔව් මමත් පහ පහයි 30 වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක ඩේලි රුටින් නෑනේ අපේ.
1: අපි
2: හැමදාම නැගිටිනවා. ඉතින් හරි ආසාවක් තියෙනවා වීකෙන්ඩ් එක එනවා කියන්නේ අපිට තියෙන ලොකුම එක. අරේ යනවා මෙහෙ යනවා නෙමෙයි. වෙනතට වඩා පැය දෙකක් වැඩිපුර නිදා ගන්නවා. මම පොඩි ජොලියකුත් ගන්නවා. උදේ පහට එලාම් එක වදින දිලා ඕෆ් කරලා
1: හරි
2: තව පැය දෙකක් නිදා ගන්න.
1: ඕකේ.
2: එහෙමකට නේද?
1: නෑ මං නම් කෙලින්ම අල්ලනවා.
2: නෑ නෑ මට අරගෙන දැන් හා වෙන දණ යන්න තියනවා. අද යන්න ඕනේ නෑ නේ කියලා. වැරදිලා එහෙම හදිස්සිය සිහි නැතුව නැගිටලා මේ ඇඳගත් වෙලාවල් තියෙන සෙන්සරවත් කරලා දෙන්න.
1: හරි.
2: කොම්බා දෙපාරක් විතර වෙලා තියෙනවා. ඒක තමයි ජොලිය මගේ. ඉතින් හොඳ නිින්දක් බලාපොරොත්තු වෙන එක තමයි අපේ ඇත්තරම අපේ සතුට.
1: අනිවාර්යෙන්.
2: වෙන
1: මුකුත් නෙමෙයි.
2: අපේ සතුට ඇවිල්ලා අපිට මොකක් හරි හොඳ නිින්දක්. මාර සතුටක් ඒක. ඉතින් බොරු කියන්න ඕනේ මට නම් හොඳට නිින්ද යනවා. අපේ මේ වයිෆ් එම කියන ඔයාට වැටෙන වැටෙන දර නිින්ද යනවා. හරිද? ඉතින් ඒකත් එක ලක් එකක්.
0: හරි.
2: ඉතින් සමහරවිට අපේ තවත් සහෝදරයෙක් ඉන්න පුළුවන් එහෙම නිින්දයක් නැති. නිින්දයක් නැති වෙන්න තියෙන හේතු හොයලා තියනවා දැන්. සමහර මිනිසුන්ට ස්ට්‍රෙස් එක වැඩි.
0: හරි.
2: ස්ට්‍රෙස් එක වැඩි එකෙන් කාරණා දෙකක් තියෙනවා. එකක් ඔයාගේ සාමාන්‍ය නැචරල් රිද්ම් එක ඇඟෙන් හිමින් හිමින් අයින් වෙනවා. අපි සත්තු හැදිලා තියෙන්නේ ඉපදුන දා ඉඳලා නැගිටිනවා, කනවා, බොනවා, වැඩ කරනවා, මහාන්සි වෙනවා, නිින්ද යනවා, නැගිටිනවා. ඔය රූටින් එකනේ යන්නේ. ඔය නැචරල් රිද්ම් එක අපේ ඇඟෙන් ගිය මිනිස්සු ඉන්නවා. ඊළඟට දැන් තියෙන මේ මොඩර්න් වර්ල්ඩ් එකේ තියෙන වැඩයි, ඒගොල්ලන්ගේ තියෙන රාජකාරී වල වගකීම් නිසා ඒගොල්ලන්ගේ නෙගටිව් එනර්ජි වැඩි වෙච්ච මිනිස්සු.
0: හරි.
2: සමහර මිනිස්සුන්ගේ උප්පත්තියෙම මේ හැමේ එළියෙන් තියෙන ටෙම්පරචර් එක වැඩි අය
0: ඉන්නවා.
2: යම් යම් දේවල් නිසා හෝ වැරදි ඉරියව් නිසා හෝ කොන්දේ අමාරු හැදිච්ච අය ඉන්නවා. ඔය වගේ ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේම තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන මෙට්‍රසුත් ලිස්ට් එකක්ම වැලන්ටිනෝ ඉටලි අඳුනලා දීලා තියෙනවා. ඒවා ප්‍රශ්නට උත්තරයක් සපයන මෙට්ට. එහෙම නැත්නම් නිකන් මෙට්ට නෙවෙයි. අපි මෙච්චර කාලයක් එක්ස්පීරියන්ස් කරලා තියෙන නිකන් මෙට්ට. නෝමල් මෙට්ට, ස්ප්‍රින්ග් කියයි, ෆෝම් කියයි, එහෙම මෙට්ට. ඒවා මෙට්ට. මේවත් මෙට්ට. නමුත් මෙට්ට වීමට අමතරව අපිට නිින්ද යන්නේ නැති ප්‍රශ්නය ඔබ දන්නෙත් නැත්නම් ඒක හොයලා බලලා ඒ ප්‍රශ්නට උත්තරයක් දෙන්න පුළුවන් මෙට්‍රස් එකක්. ඒක මටීරියල් වල තියෙන මැජික් එක.
0: හරි. ඔකේ.
2: මටීරියල් වල තමයි මැජික් එක තියෙන්නේ. එහෙම මෙට්‍රස් රේන්ජ් එකක් ඔබට වැලන්ටිනෝ ඉටලි අඳුනලා දීලා තිනවා. මම හිතනවා ඔබට හොඳයි මේ වීකෙන්ඩ් එක ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගිහිල්ලා මුණ ගැහිලා
0: හරිම
2: ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තියෙන්නේ. ඒ මිනිස්සුන්ට ඔබ වෙනුවෙන් වෙන් කරන්න ඕන තරම් වෙලාව තියෙනවා. ඔබ ඒගොල්ලන්ගේ වෙලාව ගැන බය වෙන්න එපා. සමහර අය එතනදී ගහම අනේ ඔයගොල්ලන්ට කරදරයි දන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ බිස්නස් එක. ඒගොල්ලන්ගේ රස්සාව, ඒගොල්ලන්ගේ වගකීම. ඔබ ගිහිලානේ දැන් ගොඩක් වෙලා මෙට්ට වෙලුවා ඕගොල්ලන්ට වැඩ තියෙනවා. නෑ ඒක තමයි වැඩේ ඒගොල්ලන්ගේ. ඔබ හොඳට වෙලාව ගන්න. ඒක තමයි ඒගොල්ලෝ සැදී පැහැදී ඉන්නේ. පැයක් ගන්න, දෙකක් ගන්න කිසි අවුලක් නැහැ.
0: Valentino Italy Sleep Makers Private Limited මේ වඩ් ප්ලේස් වල තියෙන එක ළඟනේ ෂෝරූම් එක. අද මම එනකොට කළු පූසෙක් පාර පැන්නා මගේ ඉස්සරහින්ම. අද මට සුබ දවසක්. ඒ මොහොතේම මම හිතාගත්තා අද මම NLB ලොතරැයි ගන්නවා කියලා.
2: මොකද මං එහෙම කහලා නැහැ මිස.
0: ආයික අසුබ ලකුණක් නේ.
2: ඔව් කළු පූසෙක් පාර පැන්නා.
0: කළු පූසෙක් පාර පැන්නා කියන්නේ ඒක ඉච්චර හොඳ එකක් නෙමෙයි නේ.
2: අද මිනිහා ඩිවෝස් එකක් දැම්මා.
0: ලොතරැයි ගන්න ගියොත් ඉතින් ජීවිතේටම ගන්න වෙන්නේ. ඒ නිසා
2: ඔබ මේ කළු පූසෝ හැම තැනම.
0: ඒක නම් ඇත්ත.
2: උන් හැම තැනම වෙලාවම පාර පයි. කවදාද ලොතරැයි ගන්න වෙන්නේ? ඔය ලයින් එක.
0: ගන්න NLB එකේ ලොතරැයි යක් මලන් අදාරගෙන බලන්. අද හොඳයි කියලා මට හිතෙනවා. අද දවස නිකන් පොඩි වෙනසක් තියනවා නේ. ආසිතනවා. ඉතින් ඒ නිසා ගන්න.
2: අපි සුපිරි කෝටිපතියෝ බිහි කරා. ඔහුගේ කාලෙම.
0: Yes.
2: මේ අවුරුද්දෙත් අපි එහෙමයි.
0: අනිවාර්ය.
2: NLB එකේ හොඳ ප්‍රතිඵල තිබුණා.
0: මේ අවුරුද්දේ සුපිරි ටැග් දීලා තිනවා 30 ගණක් විතර NLB එක.
2: තාම අවුරුද්ද ඉවරත් නැහැ.
0: ඒකනේ.
2: ඒ තරම් ගොඩක් දෙන්න පුළුවන්කම තිබුණා. ඒගොල්ලන්ගේ මේ ගොඩක් අය කතා කරන ලොතරැයික් තමයි මෙගා පව. මහජන සම්පතත් තින්. ඒ ලයින් එකේ වරු ප්ලේ එකක් කරනවා. ගන්නකොට මතකද ලොතරැයි පහක් ගන්න දිනුමක් ඔහො විට අනිවාර්යෙන් කරකෙන්න ඉඩ තියෙන නම්බරයක් ඔය කිව්වේ.
4: හිත පිරෙන්න සියත.
5: ටිකක් හිමින් යන්කෝනේ.
6: ඇයි බයද?
5: පේන්නේ නැද්දනේ මේ වැස්සත් එක්ක පාර හොඳටම තැමිලා තියන්නේ.
7: ආ ලිස්සුවනේ
5: මං කිව්වා.
6: වැස්සෙ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මානු තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
5: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
9: වෙනද පුළුවන්. අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
13: LB රන් අය තමයි මගේ හයිය.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා
15: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
16: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: Stars Milan Pastas. Stars Milan Pastas.
19: ඕෂදායි දුවරක් පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න.
18: Milan Pastas.
1: Stars Milan Pastas anivarenma market ekey hondama price ekey egala deela thiyenawa ogalanta gedara giniyanna Milan Pasta macaroni punchay godak aasai anivaren me weekend ekey hadala balanna amma api Lanka tiles gana matak karana cool rooftop tile ekak gana thama addawaseth ape kathawa e wage mudenma NLB lottery gana matak kara wedi wediyen lottery ganna minissu thamai dinanne kawuda danne ada ra wenakota oba kotipatiyek weida kiyala neida e nisa NLB lottery ganna ඊට පස්සේ පැල්වත්ත බටර් අදත් අපි කතා කරනවා ප්‍රයිම් ගෲප් එකේ ස්පෙෂල්ම ස්පෙෂල් වැඩක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. අපේ සල්ලි වලින් වැඩක් ගන්න තමයි ප්‍රයිම් අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ ගැනත් අපි වැඩි විස්තර අද දවසේ කියනවා. ඒකට තව පොඩි වෙලාවක් ඉන්න ඕනි. මේකට කියන්නේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් කියලා. ඉතින් 13:22 කෝල් කරොත් අපිටත් කලින් ඕගලන්ට විස්තර දැනගන්න පුළුවන්. ඇලුමෙක්ස් වල ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් හබ් එක ගැන අපි කතා කරන්න ඕනි. එතනට ගියෝ තින් ඇලුමිනියම් වලින් කරන හැම වැඩක් ගැනම ඔබට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඇලුමෙක්ස් වල. ඊළඟට LOLC ෆයිනන්ස් වල ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන තමයි මේ දවස්වල අපි ටිකක් වැඩිපුර කතා කරන්නේ. ඒකනත් විස්තර කියන්නම්. ඊට කලින් මේක අහන්නකෝ.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
21: LOLC ෆයිනන්ස් හරියන්න හරිම තැන.
3: වැඩි විස්තර සඳහා 0115715555 අමතන.
21: සරණමහල් රන් සමරුව. සරණමහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18, 19 සහ 20 වෙනි දිනයන්හිදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක්. සරණමහල් ජීවිතේ සරණමේ අවස්ථාව සඳහා.
22: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
23: 40 වසරක. ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන. බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. දැන් රට පුරා විහිදුණු. EPMC ප්‍රදර්ශනාගාර සහ

අපි මතක් කරනවා වියට් ජෙට් ගැන අද දවසේදීත් ඔගලන්ට වියට්නාම් වල හොචිමින් වලට පියාසර කරන අවස්ථාවල් දීලා තිනවා ශ්‍රී ලංකාවේ ඉඳලා එතන ඉඳන් කියන හොචිමින් වල ඉඳන් රටවල් 60 ගානකට ගමනාන්ත 60 ගානකට පියාසර කරන අවස්ථාව වියට් ජෙට් හදලා දීලා තිනවා 01112 444 කියන නම්බර එක ලියලා තියාගන්න නැත්නම් ෆෝන් එකේ දාලා තියාගන්න ඒක ගොඩක් ඔබට වැදගත් වෙයි ඊළඟට අපි මතක් කරනවා චෙතක ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන විශේෂයෙන්ම අපේ රජයේ වැඩ කරන රාජ්‍ය සේවකයන්ට චෙතක් එකක් ගන්නකොට රුපියල් 160,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. වීගෝ එකක් ගන්නකොට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. වීගෝ එකක් කියලා කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක නේද? මතකයි නේද? බජාජ් වීගෝ කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක. ඉතින් ඒක ගන්නකොට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා රාජ්‍ය සේවකයන්ට ඩේවිඩ් පීරිස් වෙතින්. තව මොනවාද අපි අබාන්ස් ගැන කතා කරන අබාන්ස් ඕඩියෝ ගැන විතරක් නෙමෙයි සීයේ ශ්‍රී ලංකා ගැන කතා කරන්න ඕනි. සීයේ ශ්‍රී ලංකා කියලා කියන්නේ වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න, චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ලංකාවේ තියෙන එකම ක්‍රමය තමයි ඒ. ඒක තමයි ඉතින් හොඳම ක්‍රමයත්. හරිද? ඉතින් ලෝකෙම පිළිගන්න චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඔබට ඒ ලෙවල්ස් ඉවර කළා නම් මේ අද හෙටම වැඩේ පටන් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අභියෝගතා පරීක්ෂණයට සහභාගි වෙලා වැඩේ ගොඩ දාගන්න. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් විස්තර කියන්නම්. නැත්නම් ඒගොල්ලන්ගේ Facebook පිටුවට හරි නැත්නම් යන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාම ඔබට එතනින් වෙලාව වෙන් කරගන්න පුළුවන්. ඊළඟට අපි අදත් කතා කරන ඩියුලක්ස් ගැන කතා කරන්න ඕනේ. පිටත බිත්තිවල ආලේප කරන්න තියෙන සුපිරිම සුපිරි තීන්ත එක ගැන අපි මේ දවස්වල කියනවා. මේ වැස්ස නිසා බිත්ති තෙත් වෙනවා. අර බිත්තිවල තියෙන සියුම් සිදුරු වලින් වතුර ඇතුළට ගිහිල්ලා ඒ පුස් නිකන් අර හරි කැතට පේනවනේ නේද? නිකන් එතකොට හරි අපිරිසුදුයි වගේ ගයක් දැක්ක ගමන් නිකන් එහෙම පුස් බැඳිලා නිකන් එක අර භූත දෝෂයක් වගේ නිකන් ලොකු පැල්ලන් තියෙන බිත්තිවල හරිම නිකන් ආසිතෙන් නෑනේ. ඉන්න මිනිස්සුන්ටත් එපා වෙනවා, එන මිනිස්සුන්ටත් එපා වෙනවා. ඉතින් කාගෙන්වත් කතා අහන්නේ මොකටද? ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඩියුලක්ස් වල තියෙන ඒකටම විශේෂිත වූ සුපිරිම සුපිරි තීන්ත එක. ඒකට කියන්නේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන් කියලා. හරිද? ඊළඟට අපි මතක් කරනවා අදත් කලර් අප් ගැනත්. ස්ට්‍රිප් සීලින් එකක් දානවා නම් ලී පෙනුමටත් ඕනි නම් ලී ආදේශකයක් තියෙනවා කලර් අප්. ඉතින් ඒ ස්ට්‍රිප් සීලින් එක දැම්ම නම් ඔගලන්ට අර ලී වලට වෙන සන්තෑසිය වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න ටික එන්නේ නැහැ. මොකද කලර් අප් කියලා කියන්නේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, පරම්පරා ගානක් තියාගන්න පුළුවන් ස්ට්‍රිප් සීලින් එකක්. අපි සංස්ථා සිමෙන්ති ගැනත් මේත් එකම කතා කරමු. මේ දවස්වල ස්ලැබ් වරම් ක්‍රියාත්මක වෙනවා. ඔගලන්ට සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න පුළුවන් එක්කෙනෙකුට. ඒ වගේ ජයග්‍රාහකයෝ තෝරනවා. පුංචිම පුංචි වැඩයි කරන්න තියෙන්නේ. සියලුම විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. 7:50යි.

0: After levels, psychology, biomedical science and nursing study කරන්න. Althea සමග එකතු වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා

0: රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට ඇල්වත්ත බට.
1: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117886666.
2: පරම්පර ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: දිනසර සංචාරක ව්‍යාපාරයක්. 2025 දී සංචාරක පැමිණීම 23,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3,219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: 7:54 දැන් වෙලාව අපි මතක් කරනවා. අරුණලු සිද්දම් චිත්‍ර තරඟය ගැන මේ දවස්වල ඔක්තෝබර් මාසේ 4 වෙනකල් කාලය දීර්ඝ කළා තියෙන්නේ. ඉතින් රුපියල් 148ක තෑගි දිනා ගන්නත් තියෙනවා දරුවන්ට. ලස්සනට අඳින්න චිත්‍රේ. ඉතින් වයස් කාණ්ඩ මතක් කරෝතින් අවුරුදු 4ත් අවුරුදු 16ත් අතර දරුවන්ට මේ සඳහා සහභාගි වෙන්න අවස්ථාව තියෙනවා. හරි, ඊට පස්සේ ACL අපි කතා කරන්නේ ඒගොල්ලන්ගේ ෆයර් ගාඩ් කේබල්ස් ගැන. ඒගොල්ලෝ තමයි මේ කන්සෙප්ට් එක ලංකාවට මුලින්ම හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒගොල්ලම තමයි මේක දම් පාටින් ඇවිල්ලා මෙන්න මෙහෙම වෙන්න ඕනි කියන තැනට දැන් අපේ රට පත් කරලා තියෙන්නේ ACL. මොකද ඒගොල්ලෝ කැමති නෑ, ඒගොල්ලෝ මේක මහන්සිලා හොයාගත්ත දෙයක්, ඒක මිනිසුන් ආරක්ෂා කරගන්න හොයාගත්ත දෙයක්. හැබැයි සමහර කූට ව්‍යාපාරිකයෝ කරන දෙයක් තමයි නිකම්ම අර අලුපාට වයක තියෙන අන්න ඒක ACL මේ ACL සමාවෙන්න අන්න ඒකේ ගහනවා ෆයර් ගාඩ් කියලා. එහෙම ගහලා විකුණනවා. ඉතින් ඒක මිනිසුන්ව මරුදාන වැඩක්නේ නේද? ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ වගේ තත්ත්වයකට දැන් රට ඇවිල්ලා තියෙන්නේ. දම් පාටින් තමයි දැන් ඔන්න ෆයර් ගාඩ් වයක මාකට් එකේ තියෙන්නේ. ඒ නිසා අපිටත් අඳුනගන්න ලේසි පාරිභෝගිකයෝ විදියට. හැබැයි මතක ඇතුව ACL දම් පාට ෆයර් ගාඩ් කේබල් එක ගන්න එක තමයි ලංකාවේ අපිට ගන්න තියෙන හොඳම ගිනි ආරක්ෂක වයර් එක කියලා කියන්න ඕනි. තව මොනවාද අපි උදේම කතා කරා වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන. ඒත් එක්කම අපි මතක් කරා GWM වාහන ගැන සහ අපි H15 පැකේජ් එක ගැනත් කතා කරන්න ඕනේ අද දවසේදී. කාගීල්ස් වුඩ් සිටි ගැනත් මතක් කරන්න

0: පදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000.
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්.
3: Milan Pasta. ශ්‍රදායි දුවන පිටවල ගුණේ පෙරී Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක් කරන්න. Milan
4: Pasta. අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. SCL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramitiye Purogami
5: 98.2 98.4 Siyata

0: පත්තර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත්හසා
2: අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවී අතට ගන්න ඔබත් අදම ළඟම CDB ශාකාවට පිවිසෙන්න අමතන්න 0117 388 388
1: Hi Hasa, good morning.
3: Good morning, Ascharya. සතිය ඉවර වෙන්න යන්නේ නේද අද සිකුරාදා දවසේ? ඔය උනාට අද ඒක වෙනම සඳහන් කළේ නේද අද සිකුරාදා කියලා. පෙන්නන්න බැරි
1: වුණා. ඊට වඩා සතුටක් තියෙනවනේ.
3: දැන් මැච් එක පරදිච්චින්ද?
1: ඉච්චර දුකක් නැති එක.
3: ආ මැච් පරදුනහම දුක නොහිතීමේ සතුට.
1: සතුට ඒක විඳිනවා
3: වේලක්. ඒකමයි. ඉතින් පත්‍රවල විස්තර ටික කියන්නම් මතක් කරන්නම් CDB ලීසින් අද අපිත් එක්ක ඉන්නවා හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න විදිය තමයි CDB ලීසින් ඔබට මතක් කරන්නේ දැන්ම යන්න ළඟම තියෙන CDB ශාඛාවකට ගිහිල්ලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔබට ගැළපෙන හොඳම ලීසින් සොලියුෂන් එකක් ඔබට ලබා ගන්න පුළුවන් CDB එකෙන් අවුරුදු 6ක් වෙනකම් ගෙවීමේ කාලය ලබා දෙනවා අවුරුදු 6ක් දක්වා ගෙවාගෙන යන්න පුළුවන් අඩුම ලියකියවිලි වලට ඉක්මනින්ම අනුමැතිය දීලා ඔබේ වාහන සිහිනය සැබෑ කරන්න CDB ලීසින් සූදානම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 388 388 CDB ලීසින් හිතේ නිදහසේ ඔබේ වාහනය ඔබේ කරගන්න දිවයින පත්‍රෙන් අපි අද පටන් ගමු ආශ්චර්යය වාහන 7ක් කුඩුපට්ටම් කර 3කට මරු කැඳවා 10කට තුවාල කළ මට්ටක් කුලියේ යක්ෂා ගමනය රියදුරු රිමාන්ඩ් මෝටර රථයේ ඉගිල්ලෙන හැටි CCTV දසුන්වල පාලනයෙන් ගිලිහි ගොස් අනතුර සිදු වුණා රියදුරු එහෙම කිව්වා කියලා තමයි කියන්නේ අහිංසක පදිකයන් 3 දෙනෙකුට මරු කැඳවමින් තවත් 10 දෙනෙකුට බරපතල තුවාල සිදු කරමින් මද්‍රව්‍ය පානය කර මට්ටක් කුලියේ ෆර්ගියුසන් හන්දිය හරහා අධික වේගයෙන් මෝටර රථයක් පැදවු පුද්ගලයාට එරෙහිව මිනිමරුම් චෝදනා ඇතුළු චෝදනා 5ක් යටතේ නඩු පැවරීමට පොලිසිය කටයුතු කරලා තියෙනවා කියලා තියෙනවා මෙම මාරක රියානතුර සිදු කළ 52 විරිදි රියදුරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා ඇත්තේ අමතර පන්තියකට සහභාගී වී සිටි සිය දරුවා නිවසට රැගෙන ඒමට යමින් සිටියේදී තමන් පැද වූ මෝටර රථය පාලනයෙන් ගිලිහි ගොස් මෙම මාරක අනතුර සිද්ධ වුණා කියලා ඉතින් අද දිවයින පත්‍රයේ හෙඩ්ලයින් එක බවට පත් වෙලා තියෙනවා ඊයේ දවසේ සිද්ධ වෙච්ච මේ රිය අනතුර පිළිබඳ
1: ප්‍රවෘත්ති
3: මගනා දින මින පුවත්පතට අයතා ලෙස බස් ගමන් බලපත් දී 380ක් රජයට පාඩු කරලා ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක රිමාන්ඩ් මේ රේණුක පෙරේරා මීට කලින් එයා පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් ඡන්දෙල්ලපු කෙනෙක් පළාත් සභාවේ මං හිතන්නේ බස්නාහිර පළාත් සභාවෙත් හිටියා එක්තරා කාලෙක දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තීරණය කරලා තියෙනවා සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරද්දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අය කර ගැනීමකින් තොරව නිකුත් කරලා තියෙනවා මේක 2014 සැප්තැම්බර් මාස 19 වෙනිදා අමාත්‍ය

0: මණ්ඩලයේ විසින් නිකුත් කරපු නිර්ණායක උල්ලංඝනය කරලා මේ තැනත්තා විසින් රේණුක පෙරේරා විසින්ම පත් කරපු වෙනත් කමිටුවක්කින් නිර්දේශ අරගෙන බලපත්‍ර නිකුත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ බලපත්‍ර සියල්ල නිකුත් කරද්දී එකවර මුදල් අය කළා නම් රජයට අය වෙන්න තිබුණු මුදල හැටියට සටහන් වෙලා තියෙනවා රුපියල් කෝටි 9කට ආසන්න මුදලක්. හැබැයි වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් තමයි මෙයා අය කරලා තියෙන්නේ. ගත්ත ඇක්ෂන් එක අනුව රුපියල් 3,89,64,829ක පාඩුවක් රජයට සිද්ධ කළා කියලා තමයි මේ නඩුව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඔය අතරේ වර්ජනය තිබුණා දුම්රිය හොඳින් ධාවනය කළා. දුම්රිය සාමාන්‍ය අධිකාරී එහෙම කිව්වයි කියලා කියනවා. වර්ජනය සාර්ථකයි කියලා දුම්රිය වෘත්තීය සමිති කිව්වයි කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා කියන්නේ බලධාරීන් කියලා වර්ජනය අසාර්ථකයි කියලා වර්ජකයෝ කියනවා වර්ජනය සාර්ථකයි කියලා. හැබැයි කියන තරම් දුම්රිය හිඟයක් තිබුණ නෑ කියලත් කියනවා. කාර්යාල වේලාන්වල දුම්රිය ධාවනය වෙච්ච බවත් සඳහන් වෙලා තියෙනවා. නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආහාරංශය හැර අනිකුත් සියලුම අංශවල විමර්ශනය නොකරුණු නඩු භාණ්ඩ 43,656ක් ගොඩ ගැසී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවායි කියලා තියෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ බන්ධනාගාර තදබදය වැඩි වෙන්න බලපාලා තියෙන හේතු වලින් ප්‍රධාන හේතුවක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මද්ද්‍රව්‍ය මනෝවර්තකංශයෙහි පරීක්ෂා කිරීම සඳහා යොමු කරනු නඩු භාණ්ඩ 29,286ක්ද මෙලෙස ගොඩ ගැසී තිබුණු බව පවසන විගණන වාර්තාව එම ප්‍රමාණය 67%ක පමණ කැපී පෙනෙන ඉහළගයක් බවද පෙන්වා දෙයි. රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් ප්‍රමාණය අසීමිත ලෙස වැඩිවීමෙන් බන්ධනාගාරවල තදබදය බෙහෙවින් ඉහළ ගොස් ඇත කියලත් විගණන කාර්යාලය කියනවා. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් එක සැකකරුවෙක් නඩත්තු කරන්න දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා මේ සිරකරුවන් නඩත්තු කරන්න. එහෙම අය ඉන්නවා දල වශයෙන් අපි හිතමු 30,000ක් කියලා.
1: හරි.
0: එතකොට රුපියල් මිලියන 42ක විතර මුදලක් එනවා දවසකට. මේ දවසක වියදම. එතකොට අපිට විගණන දෙපාර්තමේන්තුව වඩා කාර්යක්ෂම කරලා මේ රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් වැය කරන දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බෙනවා. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ ලැබී තිබූ භාණ්ඩ සංඛ්‍යාව 70,000ක් එකෙන් 30,000ක විතර ප්‍රමාණයක් වාර්තා ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් වාර්තා ලබා දෙන්න බැරුව ඉතුරු වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ විගණන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳව විවිධ අවස්ථාවල මේ කාරණාව මතුවේ වෙනවා. තාම ඉතින් කඩිනම් විසඳුමක් ඒ සම්බන්ධයෙන් කවුරුත් ගේන බවක් පේන්න නැහැ. අරුණ පත්‍රයට මම ඊළඟට එනවා. විනිසුරු වැටුපෙන් බදු ගැනීම නීත්‍ය අනුකූලයි. බද්දෙන් නිදහස් කළොත් වැරදි මතයක් ඇති වේවි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්. විනිසුරුරුන්ගේ වැටුප් වලින් බදු මේ කියන්නේ මේ ඇපිට් එක අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේක නීත්‍යානුකූල නැහැ කියලා තීන්දුව කරන්න කියලා මම හිතන්නේ පෙත්සමක් යොමු වුණා. ඒ සම්බන්ධයෙන් කරපු විභාගයෙන් පස්සේ තමයි ඒක නීත්‍යානුකූලයි කියලා තීරණය කරලා තියෙන්නේ. අධිකරණ නිලධාරීන් බදු පදනමින් නිදහස් කරනු ලැබුවොත් සාමාන්‍ය පුරවැසියන්ට නොලැබෙන වරප්‍රසාද විනිසුරුවරුන් ඉල්ලා සිටින බවට මතයක් ගොඩනැගීමේ අවදානමක් මතුවේ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙලා තියෙනවා. දුම්රිය වර්ජනය අසාර්ථකයි. බොහෝ සේවකයන් වැඩට ඇවිත් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති 28ක් එක්ව ඊයේ ක්‍රියාත්මක කළ වර්ජනය 70%කින්ම අසාර්ථක වී තිබේ. දුම්රිය එන්ජින් රියදුරන් ස්ථානාධිපතිවරුන් දුම්රිය පාලකවරුන් නියාමකවරුන් අතරින් බොහෝ දෙනෙකු වර්ජනයට එක් නොවී සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කිරීම මත මෙම වර්ජනය එලෙස අසාර්ථක වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වර්ජනය මෙහෙයවපු වෘත්තීය සමිති 28 සමහර සමාජිකයෝ ඊයේ දවසේ වැඩට ඇවිල්ලා තිබුණු බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් වර්ජනය අසාර්ථක බව තමයි එහෙන් මෙහෙන් ඇහෙන්නේ. මං අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ අරගන්නවා අද දවසේදී. 2027 දී IMF වැඩසටහනෙන් ඉවත් වෙන්න අවධානයක් යොමු වෙලාලු කියලා එක්කෙනෙක් කියලා තර අනිත් කෙනා කියනවා. අර උගන්ඩාවේ සල්ලි ටික ගෙනල්ලා ණය ගෙවන්න හදනවා ඇති කියලා. ඉතින් IMF එකෙන් අයින් වෙන්න 2027 අදහසක් තියනවලු. ඉතින් මේ ආණ්ඩුව කරන කට්ටියට ආණ්ඩු බලය ගන්න කලින් කියන්නේ ඡන්දෙ තියෙන දවස්වල ඉඳන්ම තිබුණේ ආණ්ඩු බලය ගත්ත ගමන් IMF එකෙන් අයින් වෙනවා කියලා අදහසක් තමයි. එහෙම ඉතින් හිතන ඔක්කොම එහෙම කරන්න බෑනේ නේද?
1: ඒකනේ.
0: ওই වැඩේ යන්නේ අපූර්වට. ඉතින් අපි බලමු 2027 ත් ඔන්න IMF වැඩසටහනෙන් අයින් වීමේ අදහසක් තියෙනවලු.
1: එහෙමද? ඔව්. එහෙනම් අයින් වෙලා යන්න.
0: අපි අයින් වෙලා පයින් යපු ගිහිල්ලා එන්න.
1: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය
4: CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවී අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
1: උදේ 8යි විනාඩි 8යි.
5: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මොකද බං අසනීපෙන් වගේ?
2: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
1: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
3: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
4: NGK ප්ලග්ස් විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එක දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
5: 8.2 98.4 සියත

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
2: මෙන්න නියම කතාවක්.
3: Yes.
2: ජීවිතේ ඔබට ඕනේ කියලා හිතන හැම දෙයක්ම පස්සේ පන්නගෙන යන්න ඔබට අයිතියක් තියෙනවා. වෘත්තිමය භාවයේ පස්සේ පන්නගෙන යන්න.
3: හරි, okay.
2: ධනය හඹා යන්න. ඔව්, සතුට හඹා යන්න.
3: හරි, okay.
2: වස්තුව දේපල ඕනම් හඹා යන්න.
3: හරි.
2: හැබැයි මේ දේවල් දෙක ඔබ හඹා යන්න අවශ්‍ය නැහැ. මොකද මේ ඊළඟට කියන දේවල් දෙක ඔබ හඹාගෙන නොගියත්.
3: හරි.
2: එය ඔබ හඹා එනවා.
3: ඒ මොනවාද?
2: ආදරය සහ මරණය.
3: අම්මෝ, පුදුම ගැළපීමක් තියෙන. ආදරය සහ මරණය.
2: ඒ දෙක කරුණම අනිත් ඕන එකක් පස්සේ එලවන්න.
3: හරි.
2: ඒ දෙක පස්සේ එලවන්න ඕනේ. හරියට වෙලාවට ඒ දෙක දොර ගාව ඇති.
3: ආ! මරණය. අම්මෝ.
2: ඕ මරණය. How are you? ලස්සන වෙලා නේද?
3: දවසක්කේ
2: ලස්සන ලස්සනලා ලස්සනලා ලස්සනලා
3: කොච්චර බටර් ගෑවත් නේ හරියන එකක් නෑ එතකොට නේ. එකගේම කියයි අපි මරණය ආව ගමන්
2: මිනිසුත් මාරයි නේද? ඉතින් ඒව අනිවාර්යෙන් අනවව දැනගෙන මිනිස්සු මාර දේවල් සොයා ගන්නවා. මාර දේවල් ගොඩනගනවා. ඒ ගොඩනගපු සියලුම දේවල් සියලු පද්ධති ව්‍යුහයන් අලුත් සොයාගෙන
3: ඔක්කොම
2: ගොඩනගලා මානව සංහතියට බෙනිෆිට් එකක් වෙන්න කියලා ඒව හදලා ඒවත් එක තමන්ටත් ඉන්න බැරි බව
3: දැන
2: දැනත් මිනිස්සු ඒවා හදලා කරලා තියලා යනවා. මේ කලින් ජෙනරේෂන් එකේ තියපු හදලා කරලා තියලා ගිය ටික අපි එතන ඉඳලා අරගෙන
3: ඉස්සරහට අරගෙන යනවා
2: නේද? කවුරුත් හෙසිටේට් කරන්නේ නැහැ නේද? ආ, මොකටද මේව හදලා අපි හැමදාම ඉන්නවද? අනේ උන් හෙඳි ගෑවල යන්න ඩරල අපි නම් මේ මොනවත් කරන්නේ නැහැ. මේ බොරු වැඩක් කරලා අපි මේක ඉදිරියට නේනවාද මේවා? එහෙනම් එහෙම කියන්නේ.
3: ඇත්තටම බැලුවම මේ මලුත් දෙයක් හොයාගන්න මිනිස්සේ මාර වටිනවනේ නේ.
2: ඔව්.
3: එයා ගැනවත් හිතන්නේ නැතුනේ.
2: මේ මිනිස්සයා ඒක හදලා තියලා තියනවා. අපි මේ කොච්චර ප්‍රයෝජන ගන්නද බලන්න.
3: ඒක නේ. ඊළඟාත්ම ඉපදිලා එයා කියන්නේ මම තමයි ගියාත්මේ මේක හැදුවේ. එහෙමයි. එහෙම කියන්නේද? නේ.
2: මාර මිනිස්සුනේ.
3: අනිවාර්යෙන් මරු.
2: පොඩි පොඩි දේවල් එහෙම හදලා තියලා යන මිනිස්සු. මරේ නේද?
3: හැට්ස් ඔෆ්.
2: ලැජ්ජත් හිතෙනවා මට. අපි හදපු දෙයක් නැති හින්දා.
3: ඕයි.
2: මොකක්වත් හදලා නැහැ අපි ඔයමයි නේ.
3: අපි ප්‍රෝග්‍රෑම් එකක්
2: හදලා. මොකක්ද හදලා තියෙන්නේ? මේක තිබිච්ච එකනේ.
3: තිබිච්ච එක කියන්නේ.
2: තිබිච්ච ප්‍රෝග්‍රෑම් නේද
3: මේක? මේක ස්ටයිල් එක වෙනස් කරානේ.
2: මොකක්ද ඒක?
3: මොකක්ද අරවින්ද? කලා.
2: මොකක්ද හදන්න ඕනේ නැද්ද අපි මේ ඒ මොකරි එම නිකන් මානව සංහතියේ ප්‍රයෝජනවත් දෙයක් හදන්න ඕනේ නැද්ද අපි?
3: අඩුම තමයි පොතක් ලියන්න, පැලයක් හිටවන්න නේ. ඒව තමයි කරන්න තියෙන්නේ. දරුවෙක් හදන්න නේ. ඒව තමයි කරන්න තියෙන්නේ.
2: දරුවෙක් හදන්න තියෙන ලොකෝට දඟලන්න ඕනේ නැහැ.
3: ඔයකෙන අලුත් සොයාගැනීම මොකක්ද?
2: ඒක මානව සංහතිය දරුවෙක් හදලා මොකද්ද මානව සංහතිය? ආ, මානව සංහතිය පැවැත්ම තහවුරු කරන දරුවෙක්
3: හදලා. හොඳ දරුවෙක් හදලා දෙනවා. ඒ කියන්නේ රටේ දියුණු කරලා ලස්සන කරලා නේ. ගොඩ අරගෙන දිනු කරලා ලංකාව. එහෙමයි කියන්නේ. හැබැයි එහෙම පොඩි පොඩි අයිඩියාස් තියෙනවා නම් අපිටත් මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා වගේ හැඟීමක් තියෙනවා නම් ඔබ අද දවසේ යන්න ඕනිම තැනක් තියෙනවා. ඒ තමයි NSBM හරිත සරසවියට. එතන තියෙනවා මාර එක්සිබිෂන් එකක්. ඒක මාරයි. අපි එක එක එක්සිබිෂන් දැකලා තියෙනවා. හැබැයි මේක නම් අනාගතය ගැන කියවෙන සහ අපිට මෙච්චර කල් අතට අල්ලලා බලන්න බැරි වෙච්ච තාක්ෂණය ගැන කියවෙන සුපර් එක්සිබිෂන් එකක්. ඒක මිස් කරන්න බෑ නේද?
2: ඔයා විශ්වාස කරන්න.
3: හරි.
2: ප්‍රංශ ගත් කතුවරයෙක්, එයාගේ නම වැරදුනොත් සමා වෙන්න.
3: හරි.
2: එයාගේ නම ජූල්ස් වර්න්.
3: ජූල්ස් වර්න්.
2: ඔව්, බලන්න ජූල්ස් වර්න්ද ජූල්ස් වර්නන්ද කියලා. එයා ලස්සන පොතක් ලියනවා.
3: ජූන්ද ජූලයිද?
2: ජූල්ස්.
3: ආ, ජූල්ස්.
2: ජූල්ස් වර්නන්. කාටහරි මගේ නම මම කියන විදිය වැරදුනොත් පොඩ්ඩක් අපිට මේ ටගමව කරන්න. මේ එයා තමයි පොත ලියන්නේ පොළවෙන් හඳට.
3: හරි.
2: From Earth to Moon කියන පොත. හඳ ගමන යන්න හිතන්නේවත් නැති කාලෙක තමයි ලියන්නේ.
3: හරි, okay.
2: Right? ඊට පස්සේ තවත් තියෙනවා EGP Wales කියලා. එයා නම් ඉංග්‍රීසි ජාතික කතුවරෙක්. ඔයා විශ්වාස කරනවද? මේ රොකට් එක ඩිසයින් කරපු ඉංජිනියර් පස්සේ කාලෙක කියනවා.
3: හරි.
2: ජූල්ස් වර්න් හෝ ජූල්ස් වර්නන්ගේ පොළවෙන් හඳට කියන පොත එයාව අභිප්‍රේරණය කරා කියලා රොකට් එකේ ඩිසයින් එක හදන්න.
3: ඕකේ.
2: එයා රොකට් තාක්ෂණය කියන එක පිළිබඳව උනන්දු එයාට ඇති උනේ අර මිනිස්සයාගේ විද්‍යා ප්‍රබන්ධය කියවපු නිසාලු.
3: එහෙම අපවත් පොඩි කාලේ ඉන්ස්පයර් වෙච්ච කතා තියෙනා නේ.
2: ඉතින් ඔබ හිතන්න
3: මේ අර නම හරි ජූල්ස් වර්න්ස්.
2: හරි මා ළඟට ගිහලා තියෙන හරිද? හොඳයි හොඩේ හොඳයි බම්මා.
3: හොඳයි.
2: තකොල්ල. හරිද?
3: හරි ඔකේ.
2: ඒ පොත ඇතර මේ පොතේ හඳ ගමන ගැන මාර විස්තරයක් කරනවා. ෆ්ලොරිඩාවෙන් යන හැටි, හූස්ටන් වලින් කන්ට්‍රෝල් කරන හැටි.
3: හරි.
2: එයාගේ පොතේ මේ හඳට යන්නේ එහෙම හිතලා නැහැ මිනිස්සු හඳ බලලා මොකද්ද බොල මේ කියලා. කවුද මල්ලි? කවුද මල්ලි මේ කියනෙන්න කාලේ ඔය.
3: يعني හඳේ හාව ඉන්නවා කියලා.
2: එහෙම එහෙම හිතපු කාලේ. ඒක ගිහලා බලන්න මිනිස්සු තුන් දෙනයි යන්නේ. ඒක තැනකදී ගුරුත්වය නැති වෙලා කියලා හැමදේම පාවෙන්න ගන්නවා.
3: ඒක
2: කැල්කියුලේෂන් වල පොඩි පොඩි වැරදි තිබුණත් කන්සෙප්ට් එක හරි කියලා පස්සේ කාලෙක එක ඇත්තටම කරපු මිනිස්සු කියලා දෙනවා. මෙහෙමයි ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ ඔය හැට ගණන් වල ඇත්තටම හදට ගියාද නැද්ද කියන එක පිළිබඳව මහ බරපතලම අභියෝගයකට ලක් වෙලා ඉන්න කාලෙක අපි මේ ඉන්නේ. ඒ පෙරද මම දැක්ක මොකක් හරි මම දැක්කා මයිකල් කොලින්ස් නෙමේ
3: නීලම්
2: සෝමලානි. එඩ්වින් ඕල්ඩ්රින් බස් ඕල්ඩ්රින් නෝනේ එඩ්වින් ඕල්ඩ්.

0: උනාදයක් කොහෙද මෙන්න ගලනවා.
1: ඉතින් ඒ වගේ ඉන්ස්පයර් වෙන්න පොඩි දෙයක් ඇති ළමයි වනේ.
0: ඉතින් ඒ පොතකින් රොකට් තාක්ෂණයට ගියාන ඔබ හිතන්නේ NSBM හරිත සරසවිය අද හිට සහ අනිද්දා තියෙන මේ මහන්සි වෙලා කරන අපිට මේ ලෝකේ අපි අනාගතයේ දකින්න තාක්ෂණය ගැන පොඩි නිකන් මොකක්ද එකට කියන්නේ පොඩි ග්ලිම්ස් එකක් පොඩි අදහසක් දෙන්න ළඟට ගිහිල්ලා බලන්න ප්‍රශ්න අහලා තේරුම් ගන්න මේ දීලා තියෙන අවස්ථාව තාක්ෂණය ගැනද ස්මාර්ට් ගෙවල් ගැන විදුලි සංදේශ සහ ක්‍රීඩා ගැන
1: හරි
0: එතකොට තිරසාර අධ්‍යාපනය ගැන පුනර්ජනනීය බලශක්තිය ෆියුචර් ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන මේ එක්සිබිෂන් එක තියන්නේ කොහොම ඇද්ද ඒ වගේ එකක් කරන්න මහ විශාල ඉඩකුත් ඕනේ ඉඩනම් මොනවද NSP මාර්ත සරසවි සාගරයට ඉඩ හොඳට ඉඩකඩල ළමයින්ට හොඳට ඉගෙන ගන්න හොඳ හුලං වදින හොඳ පරිසරයක් තියෙන බෑ
1: හොඳට හුස්ම අරගෙන ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ
0: නේ කොටුවල දාලා වගේ උගන්නන්න අමාරුයි ළමයින්ට ඒතරම් මේ මොලේ වැඩ කරන්න යන්නේ මගේ නම් චූටි තැන්වල මට ඉගෙන ගන්න
1: මටත් බෑ මට උනේ ඒක තමයි අපේ ක්ලාස් රූම් ඇතුලේ හිර වෙලා වගේ ඉගෙනගෙන
0: ඒතරට ගිය වෙලාවෙ ඉඳලා එළියට පනින්න හිතෙන යා යා සම්පූර්ණයෙන්ම ඒ තත්ත්වය වෙනස් කරපු තැනක් මේක ඉතින් NSBM හරිත සරසවිය දිගපළල උසවත් ඔබ දැනගන්න එපේ.
1: හරි.
0: ඒත් එක්කම වැඩ දෙකයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්න එක්සිබිෂන් එකත් බලලා NSBM හරිත සරසවිය අපි මෙච්චර කියවන්නේ ඇයි කියලාත් ඔබ චුට්ටක් බලාගෙන එන්න ඕනේ. අද හෙට සහ අනිද්දා හෝමගම පිටිපණ තමයි NSBM හරිත සරසවිය තියෙන්නේ.
1: බලමුකෝ
0: අපි රොකට් තාක්ෂණය ගැන අපේ ළමයින්ට මෙව්ව වේද කියලා මේවා දැකලා.
1: Yes. දැන් මම ඊයේ hardware එකට ගියාම දැක්කා wow. ACL fire guard dumb partin එක පැත්තක් නෑ dumb part තියෙන්නේ කෙලින්ම දැන් හරි ලේසි යන්නේ වෙනදට නිකන් මුදලාලිකෙන් අහන්නනේ මේක fire guard
0: මේක fire guard මේක fire guard මුදලාලනේ දැන් අහන්න දෙයක් නෑ
1: yes
0: අර dumb part wire roll පහක් දාන්න මට
1: ACL
0: ACL තමයි හරිද ACL fire guard wire එක ඉතින් ඒගොල්ලොන්ට ලොකු ජයග්‍රහණයක් මේක. ඒක ACL එකේ නෙමෙයි ජයග්‍රහණයක් වෙන්නේ. මං හිතන්නේ ඒක අපේ ජයග්‍රහණයක්. පාරිභෝගිකයාගේ ජයග්‍රහණයක්.
1: හැමදාම අපිට උනේ රැවටෙන එකනේ. අන්න දැන් අපිට රැවටීමට තිත තියන්න
0: පුළුවන්.
1: ෆයර් ගාඩ් සීන් එකේදී අපි දැන් දන්නා දම් පාටින් තමයි කේබල් එක මාකට් එකට එන්නේ
0: කියලා. ඉතින් ACL මහන්සි වුණා.
1: Yes.
0: මිනිස්සුන්ව අන්දන්න බැරි කරලා දාන.
1: මරුනේ.
0: නියමයි. නිකන් අපිව රවටන්න දැන් බැහැ කාටවත්. දම් පාටින් එන්න ඕනේ ඔය කියන මේ හැකියාව වයරකට තියෙනවා.
1: වයරක
0: ගිනි පැතිරෙන එක නෙමෙයි නම් ඒක දම් පාටින් එන්න ඕන කියන ස්ටෑන්ඩඩ් එකකට දැන් ඇවිල්ලා තියෙනවා. හොඳයි නේද? හොඳයි. ඕ එන්න ACL සද්ද වහලා පහුගිය කාලේ කරපු වැඩ. ඔබට ගින්දර ගැන මම කියන්න යන්නේ නැහැ. ඇවිලෙන එක ගැන මම වැඩි මෙතන කියන්න යන්නේ
1: නැහැ.
0: දැකලා තියෙන ඒවා ඇති ඔබට. හරිද? පටන් ගත්තා අපි පිඹලා නිවනවා. වතුර ගහලා නිවනවා. රිදි කෑල්ලකින් ඔතනවා. ගෝණියක ඔතනවා. පෙරලෙනවා බිම. පෙරලි පෙරලි පස් කන්න තමයි වෙන්නේ ගිනි පත් ගන්න පටන් ගන්නතරවත් හරිද ඔය කියන ලොකු සීන් නෑ ගින්නක් ඇවිලෙන්න ගත්තට පස්සේ
1: දුවන එක
0: ගෑස් සිලින්ඩරේට ඇවිලුණොත් බලා ගන්න පුළුවන් අපේ කෙරුවා වැඩිය නෙමෙයි හරිද
1: ඒක නම් ඇත්ත
0: දැන් ගෑස් සිලින්ඩරේට හදිසි ගිනි ඇවිලුණොත් ගෑස් සිලින්ඩරයක් ඇත්තටම ගන්න ලේසියෙන් පුපුරන්නේ නෑ ඔයාලට තේරෙනවද ගෑස් සිලින්ඩරේ ටක් ගාලා වහලා ඒක ඔක්සිජන් සප්ලයි එක නතර කරලා ඒකට ඔබට තියෙන්න ඕනේ පුරුද්ද සහ මේ බය නැතිකම තියෙන්න
1: ඕනේ.
0: ඒක කරන්න පුළුවන්. අපිට පුළුවන්ද කරන්න? හිතන්න ගෑස් එකේ අර උඩකින් කන්නේ ෆිෂ් ගාලා ගෑස් දින ඕ ගාලා ඇවිලෙනවා. ඔය හිතන ලේසි මිනිහෙක්ට ඔය කිව්වට ක්‍රමේ දණන් හිටියට ළඟටවත් යන්න පුළුවන් කියලා මොන පිස්සු කතා කරනවා. දුවනෝනේ. ඒකයි. ගින්දරත් එසෙල්ලම් දිනක ඒදොල්ලෙල්ලම්.
1: ඔවුනේ. ඒකට සෙල්ලම් කරන්න එපා. ඒ නිසා ෆයර් ගාඩ් දාගන්න. ACL ෆයර් ගාඩ්. අනිත් එක අරවින්ද ඔයගලගේ පුතාද කොහෙද මං හිතන්නේ ලස්සන චිත්‍රයක් අඳිමින් ඉන්නවා. එයා කිව්වා අපේ ගෙවත්ත බලා ගන්නත් එන්න ඕනි කියලා ලස්සන ගෙවත්තක් මාතෘකාව යටතේ තමයි එයා චිත්‍රය අඳින්නේ. ඉතින් මං එයාට කිව්වා අද ඇවිල්ලා බලා ගන්න කියලා. එතකොට එයාට ලස්සන අයිඩියා එකක් එනවනේ ලස්සන ගෙවත්ත අපේ ගෙදර ඇවිල්ලා බලුවම කමන කමන එහෙම බලාගෙන හරි නැත්නම් හිතෙන් මවාගෙන හරි නැත්නම් තමන්
0: ඔයාල පුදුම ඇරියස්සක් තියෙන මේ අපේ ගෙවල් ගැන ළමයි ගැන එහෙම ඕගොල්ලන්ගේ මේ වත්ත බලන්න
1: එන්නේ.
0: අනේ ඔහිලගේ වත්ත. අනේ මේ වත්ත. මාර වත්ත. හරි වත්ත මෙතන.
1: නැයිද ලස්සන ගෙවත්තක්
0: අපේ. හරි වත්ත, ගෙවත්ත, මාර වත්ත. ඒක බලන් අඳින්න. ඒක බලන් අඳිනොත් එම උඩිම පෙල්ලෙනවා. ඒක මෙහෙම කරොත්. ලස්සන ගෙවත්ත.
1: අම්මා තාත්තා ලස්සන ගෙවත්තක් ඕනි නම් අපේ ගෙදර බලලා අඳින්න ලස්සන ගෙවත්තක් තියෙනවා. නැත්නම් ඒගොල්ලන්ට ඉතින්.
0: කුම්බාණ්ඩ වත්ත කියලා දෙනවා. කුම්බාණ්ඩ වත්ත.
1: මේ මේක නම් නියමයිනේ රුපියල් ලක්ෂ 48ක තෑගි දෙන්න කමර්ෂල් බැංක එක ලෑස්තිලා ඉන්නවා ලොකු ගාණක් ළමයි අතර බෙදලා ලොකු ගාණක් මේ පාර මේක ළමත්

0: ළම ළම නෙමේ නම
1: ළම
0: හොඳ වැඩේ හොඳ වැඩේ හොඳ වැඩේ
1: ගෙඩි
0: දාන්න ඕන නැත්නම් ගෙඩි දාලා ගග ඉන්න මෙන්න ඕන
1: මන්න කටේ ගෙඩි දාලා
0: ඔව් කටේ ගෙඩි දාලා වත්ත ලස්සන නිසා වෙන්නේ
1: මේ චිත්‍ර තරගේ නම තමයි අරුණලු සිත්තම් චිත්‍ර තරගය 2026
0: චිත්‍ර ඇඳලා ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ
1: යස්
0: දිනමකවන දුන්නාද අපිට
1: ඔක්තෝබර් 4
0: අවසන් ඔක්තෝබර් 4 ඔක්තෝබර් 4 වෙනකන් පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට සහභාගී වෙන්න පුළුවන් අවුරුදු 4ත් අවුරුදු 16ත් අතර ළමයින්ට අවුරුදු 4ත් 7ත් අතර ළමයින්ට කැමැති මාතෘකාවක් 8 10 අතර ලස්සන ගෙවත්ත 11 13 අතර ළමා රැකවරණය ගැන 14 16 අතර අවතැන් වූවෝ ගැන කියවෙන චිත්‍රයක් තමයි අඳින්න ඕනේ. ඉතින් එක එක මාධ්‍ය ගැන දැනගන්න මොනවද අඳින්නේ ඒක විස්තර දැනගන්න කියන්නේ පුංචි පුංචි විස්තර ඒව දැනගන්න ඔබට පුළුවන් arunalusittam.lk සයිට් එකෙන් ඒ ගැන විස්තර දැනගන්න එක සීල විස්තර එකේ තියෙනවා.
1: නැත්නම් කෝල් කරලාම අහගන්න ඕනේ නම් 13 16 කියන නම්බරයකට කෝල් කරන්න කමර්ෂල් බැංක් එකට.

0: දක්ෂ කොල්ලෙන්නේ
1: අනිවාරෙන් ධනිත්‍රී
0: යාම ශෝවකක් හදලා යාම මෙලඩි දාලා යාම සින්දු කියලා යාම මේවා කළා
1: ලිරික්ස් උත් යාගෙනේ
0: ඔව් කළා යාම ෂෝ එක ටිකට් කළා යාම ෂෝ එක කරලා ලගා
1: dance කරලා යාම perform කළා ඔක්කොම ලස්සන
0: sold out
1: යා ඔකේ
0: එහෙම talents තියෙනනේ
1: යා engineer කෙනෙකුත් එක්කනේ ඔක්කොම balance කර නියමයි
0: එහෙම ගණන්න ලේසි නෑනේ
1: ඒක ඇත්ත
0: සමහරවිට මාර වාසනාවක් නේ වාසනාවකටත් වඩා ප්‍රැක්ටිස් කරනවා ඇති නේද?
1: අනිවාර්යෙන් ඉතින් නේ.
0: පුහුණුව තමයි නේද?
1: මහන්සිය ඇති එතන කැපවීම ඇති නේ.
0: ඔව්. වාසනාවට ඉඳහිත සමහර පොඩි පොඩි දේවල් හරියනවා එහෙම
1: තියෙනවනේ. තියෙනවා.
0: ඒනට කැපවීමෙන් ගන්න පුළුවන් ටික ෂුවර් නේද?
1: ඩෙෆිනිට්ලි.
0: යෝගි මිනිස්සු දන්නවනේ කැප්ප වෙලා ගේම ගහන්න පුළුවන් මිනිස්සු දන්නවා රිසල්ට් එක කියන්න දන්න. රිසල්ට් එක කියන්න දන්න මිනිස්සු තමයි මිනිස්සු. සමහර මිනිස්සු රෑන්ඩම්ලි පර්ෆෝම් කරලා වුණාම
1: හරි.
0: ඒ කියන්නේ ඊතලෙන් ගහට විදලා ඊට පස්සේ රවුම අඳින පොරවල් තමයි වැඩි. රවුම ඇඳලා හරි මැදට විදින පොරවල් අඩුයි. රවුම කලින් ඇඳලා ඊතලෙන් පස්සේ හරි මැදට විදින්න පුළුවන් එකට තමයි කියන්නේ. ප්‍රැක්ටිස් එකෙන් ගොඩ යන මිනිස්සු.
1: යා.
0: නැත්තම් අපිට පුළුවන් ඊතල වලින් හොය හැමතැනටම විදලා හරියට මේක මැදි කරලා රවුන්ඩ් එක ඇඳලා බලන්න අපි වැඩ කියන්නේ. එහෙමත් පොරවල් අපිට හොඳටම වෙලා තියෙනවා.
1: අනේ ඔව්. එහෙමත් ඉන්නවා ඉතින් නේද?
0: මම වාසනාව ගැන පොඩි දෙයක් කියලා කියන්නම්. අපි හරි ඉක්මනට වාසනාව කියන අවසනාව කියන නම් අපේ සිදුවීම් වලට දෙනවනේ.
1: හරි.
0: ඔයා අහලා තියෙනවද? එක ගමක හිටියා කියලා. ඉස්තාලයක් තියෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයාට හිටියා කියලා කියන අස්සෙක්.
1: හරි.
0: ඒ මුළු පැත්ත පලාතකම හිටියේ නැති. සුදු ලස්සන අර අපි කියන්නේ සයින්දව.
1: හා.
0: හුල්ලංගියේ වේගින් වගේ දුවන මුළු ගම රට ඔක්කොම මිනිස්සු බලන්න පවා එනවා අස්සෝ ඒ මස්සෙක් හිටියා යට.
1: හරි.
0: මේක දවසක් පැනලා ගිහිල්ලා.
1: ආ.
0: මිනිස්සුන්ට ආරංචි වුණා. ඇවිල්ලා කිව්වා අම්මෝ මාර අවසනාවක් ඒකනම් නේද?
1: හ්ම්
0: හ්ම්. හරමිනියා. අවසනාවක්ද? කවුද දන්නේ? වගේ ගත්ත තමයි මිනිස්සුගේ උත්තරේ.
1: හරි.
0: ටික දවසක් ගියාම සතියක් විතර ගිහිල්ලා මේ අස්සයා ආපහු එනවා.
1: හරි.
0: තව ඒ වගේම ලස්සන කැලෑස්සෝ හතර පහ දෙනෙකුත් එක්කම එනවා ස්ථානෙට.
1: මරු.
0: මිනිස්සුන්ට ආරංචිල මිනිස්සු ඇවිල්ලා. මාර වාසනාවක් නේද? වාසනාවක්ද? කවුද දන්නේ? කවුද දන්නේ කිව්වා.
1: හරි, ඔකේ.
0: ඊට පස්සේ අස්සෝ අයිතිකාරයාගේ පුතා. මිනිහා පොඩ්ඩක් දඩබ්බරයා. මිනිහා ඔය සෙල්ලම් දානවා. ඔය උතන හිටපු මේ වල්ලස්සෙක්ව හීලෑ කරගන්න උගේ පිටේ නැගලා සෙල්ලම් දාන්න කියලා මේ කොල්ල වැටුණානේ.
1: හා හා.
0: වැටලා කකුල කැඩුණා.
1: අ ආ.
0: අනේ මිනිස්සු ආව දෝගෙන අනේ කොල්ලගේ කකුල කැඩුවා නේද මේ වල්ලස්සයා.
1: හ්ම්.
0: අයියෝ මොන වාසනාවක්ද? අවාසනාවක්ද?
1: හරි.
0: කවුද දන්නේ?
1: ආ ඒකමයි කියන්නේ.
0: ඔව්. මෙයා එතන ඉන්නේ.
1: හ්ම්.
0: ඊට පස්සේ මේ ඒ කාලෙම වගේ රටේ යුද්ධයක් ඇවිල්ලා රටේ හිටපු ඔක්කොම තරුණ කොල්ලන්ව හමුදාවට බන්දෝ ගන්න. කෙලින්ම ෆ්‍රන්ට් එකට යවන්න.
1: හ්ම්.
0: යුක්‍රේන් රෂියන් යුද්ධ වගේ ෆ්‍රන්ට් එකේ යුද්ධ ගියා නෝත් නැද්ද දන්නේ මේගොල්ලන් ගෙදරට අවශ්‍ය අස්ස ගෙදරට කොල්ලව ගත්ත නැහැ කකුල කැඩලා නිසා මිනිස්සු කියන්න ගත්තා මාර වාසනාවක් නේද වාසනාවක්ද කවුද දන්නේ ඒ තමයි යාගේ තීරිය ඒ නිසා සමහර වෙලාවට ඔබට අද වෙන අවාසනාවන්තම සිදුවීම ඔබට වාසනාවන්තම සිදුවීම ගේන අවස්ථාවට කලින් එක වෙන්න බැරිද?
1: පුළුවන් නේද?
0: ඒ නිසා වාසනාව අවසනාව කියන නම දෙන්න හදිසි වෙන්න එපයි කියලා. ඒක පොතක තමයි තිබුණේ.
1: අපි ඔබෙන් ඉල්ලා සිටි.
0: අපි ඉල්ලා සිටින්නේ නැහැ පොතක එහෙම තිබ්බා.
1: කවුද මේ කටේ ආපු ගෙඩිය වාසනාවක්ද කියලා නේ?
0: ඔව්.
1: කියන්න
0: කටේ නෙමෙයි මූණ අතම හැම තැනම වාන කිලි දාන ගිතන්නක වාසනාවක්ද අවසනාවක්ද කියලා කියන්න බෑ
1: දැන් නම් ඒවට සැලෙන්නේ
0: නැහැ
1: කවුද දන්නේ කවුද
0: දන්නේ අනේ ගෙඩි දාපුද කොස් ගෙඩි දෙල් ගෙඩි පොල් ගෙඩි වගේ දාපුද කවුද දන්නේ
1: කවුද දන්නේ කවුද දන්නේ මේ අරවින්ද සමරක් කියලාට ඔය ගෙවල් වල තින්ත ගෑම පොඩි පොඩි නිකන් බුබුලු බුබුලු බුබුලු වගේ එහෙම තියනා නේ ඒ හරියට වැඩේ කරලා නැතුව නේ චූටි චූටි නිකන් ගෙටිටි ගෙටිටි ගෙඩි ගෙඩි ගෙඩි වගේ මේ මගේ කටේ ගෙඩිය වගේ එහෙම තියෙනවා සමහරක් බිත්තිවල. එක්කෝ සමහරක් වෙලාවට හරියට හොඳ සිමෙන්ති එකක් පාවිච්චි කරලා නැතුව ඒගොල්ලෝ කපර අරුව කරන්නේ නැති. දැන් අපි හැමදාම මතක් කරනවානේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොන්ක්‍රීට් එකට සුපිරි. ඉතින් කපර අරුවට බිත්ති බඳින්න ඒ වැඩවලට ඉන්සි සංස්ථා සිමෙන්ති ගන්න. මොකද හොඳම එක දාලා හදන්න තමන්ගේ ගෙදරනේ හදන්නේ. අපේ ගැද්දොරක් හදනවා නෙමෙයිනේ. තමන්ගේ වැඩේ කරනකොට හොඳම එක දාලා කරන්න. එතකොට ඉතින් කාලයක් යනකම් ආපහු ඒ දිහා බලන්නවත් ඕනේ නැහැ. මේ දවස්වල ඉන්සි
0: එතකොට කන්ස්ට්‍රක්ෂන් නරන් කරන අය. ඒගොල්ලන්ගේ ඒවා නෙමෙයි හදන්නේ.
1: ඒගොල්ලෝ
0: මොනවා හරි දාලා හදනවා.
1: නෑ නෑ ඉතින් ඒගොල්ලෝ ඉතින් හොඳම එක දාන්න ඕනේ නේ. නැත්නම් ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ කාලයක් තියාගන්න බෑනේ. නේ?
0: ඔව්.
1: ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ බිස්නස් එක තියාගන්න.
0: සමහර මිනිස්සු මට හම්බෙලා තියෙනවා. ඒ සමහර ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් ඒගොල්ලෝ කියනවා.
1: හරි.
0: ඕක අනිත් පැත්තට තුන් වෙලාවල් තියෙනවා. නමුත් සමහර මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කියනවා. අපි පාවිච්චි කරන්නේ ඉන්සි සංස්ථා විතරයි. අපි ස්විචර්ස් පාවිච්චි කරන්නේ මේවා විතරයි.
1: හරි.
0: වයර් ACL විතරයි. මේවා විතරයි අපි පාවිච්චි
1: කරන්නේ. ඇලුමිනියම්, ඇලුමෙක්ස් විතරයි.
0: ඇලුමෙක්ස් විතරයි. ඒතර සමානලට ක්ලයන්ට් කියනවා.
1: හා.
0: මේ අපි මේවා ටික අරන් දෙන්නද? අපි කන්ස්ට්‍රක්ෂන් කරන්න බාර ගන්නේ නැහැ එහෙම. මොකද දවසක මොන හරි වුණොත් ඔයගොල්ලෝ දොස් කියන්නේ අපිට. මිනිස්සු කියන්නේ මේක හැදුවේ අපි. දැක්කනේ වෙච්ච දේ කියලා. එනිසා අපි කරන්නේ මේ ප්‍රොඩක්ට්ස් වලින් විතරයි. ඔයා ප්‍රොඩක්ට්ස් මාරු කරනවා නම් වෙන
1: කාට හරි දීලා වැඩේ කරගන්න.
0: B quality, C quality වලින් වැඩේ කරනවා නම් second quality නම් අපිට වාගේ construction එක කරන්න අමාරුයි. එහෙම කියන මිනිස්සු ඉන්නවා.
1: ඔව් තමන්ගේ brand එක හදාගත්තු නමට කැලලක් වෙනවට කැමති නැහැ.
0: මොකද ඔය ලොකු නම් හදාගත්ත ගොඩක් අය අපි ගත්තා.
1: හරි.
0: ඇත්තට මේ දියුණුව ඇවිල්ලා තියෙන්නේ පොඩ පොඩ උනත් ඒගොල්ලෝ හරිම දේවල් හරිම රෝ මටීරියල් එක මිනිස්සුන්ට තමන්ගේ ක්ලයන්ට් ප්‍රපෝස් කරලා ඒවයින් හදලා. අදරත් ඒ මිනිස්සු ඒ කන්ස්ට්‍රක්ෂන් එක කරාට පස්සේ ඉස්සර හදයක් නැතුව ජීවත්
1: වෙනවා. ජීවත් වෙනවා නේ.
0: ඔය කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක් නම් දැන් ගෙදරක මොන හරි ප්‍රශ්නයක් ඇත්තම් පටාස් ගාලේ තැන තමයි කෝල් එක. මේ බලන්න වර ඔයගොල්ලෝ අදම මේ මේකෙන් වතුර ගලනවානේ මේක මොනවා වෙලා නැහැ නේ හැදෙන්න මොකක් කරේ වෙලා නැ මේ බිත්ති හැම වෙලාවෙම වතුර මේ වෙනවනේ.
1: මොකද අනේ නරක නාම ගාගන්නේ
0: නේද? ඒ නිසාම
1: හරි
0: ඒ නිසාම රෙපියුටේෂන් එකක් හදාගත්ත කන්ස්ට්‍රක්ෂන්ස් කරන මිනිස්සු ඒ මිනිස්සු හරි ප්‍රොඩක්ට්ස් දාලා හදනවා. ඒ මිනිස්සු ඉන්සි සංස්ථා වලින් පිට යන්නේ.
1: ඔව් ඔව්.
0: කොන්ක්‍රීට් එකට නම් ඉන්සි සංස්ථා අරන් වෙන එකක් දාන්න එපා කියන මතයක් ලංකාවේ හැදිලා තියෙනවා කාලෙත් එක්ක. ඉතින් එච්චරම හොඳ නම් කොන්ක්‍රීට් එකට ඔය ඒක නේ ටිකක් බරපතලම කෑනේ.
1: හරි.
0: ඉතින් කපරාරුවයි බිත්ති බඳින එකයි තේකෙම්ම කරගන්න.
1: ඔව් මේ දවස්වල සුපිරි වාසියකුත් තියෙනවානේ. මොකද සංස්ථා ස්ලැබ් වරම් තියෙනවා. සිමෙන්ති කොට්ට පහක් ගත්ත සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ගත්ත බිල් එකක ෆොටෝ එකක් ඔබේ නම ලිපිණය ID නම්බර් එක දාලා 0779 67 67 67ට වට්ස්ඇප් කරන්න. ඊට පස්සේ ජයග්‍රාහකයන්ට හම් වෙනවා සිමෙන්ති කොට්ට 100 ගානේ ලොකු ටැග්ගක් දෙනවා. ඒකනේ මේකට වරමක් කියලා කියන්නේ. පොඩි වැඩක් කරලා ලොකු වරමක් ගන්න සංස්ථා සිමෙන්ති වලින්.
0: දැන් ඩියුලක්ස් කියන එක තේරුම් ඉගෙන ගන්න අපි ඩියුරබිලිටි සහ ලක්ෂර කියන එක කොට කරලා තමයි ඩියුලක්ස් කියලා කියනවා කියලා කියන්නේ.
1: හරි, okay.
0: අපි ඩියුලක්ස් වල අලුත් ප්‍රොඩක්ට් එකක් කතා කරනවා. මේක ඒහෙටම අලුත් නෑ නමුත් අපිට අලුත් වගේ ඇහෙනවා. ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ෂන්. දැන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනෝනේ බිත්තිවල පුස් හැදෙන්නේ. බිත්තිවල පැල්ලම් එන්නේ දියසෙවල බැඳෙන්නේ.
1: හරි.
0: වතුර රැඳුනම. සියුම් ඉරිතලීමක් තියෙනකොට අපිට පේන්නේ නැති වුණාට ඒක වතුරට හොඳට පේනවා.
1: හරි, ඔකේ.
0: වතුර වලට බොහොම සියුම් තැන් වලින් රිංග ගන්න පුළුවන් කියන එක අපිට අත්දැකීමෙන් තේරිලා තියෙනවා නේ.
1: ආ, ඒක අපි දන්න දෙයක් නේ.
0: බොහොම සියුම්ම තැන. කොන්ක්‍රීට් එකේ තියෙන දුර්වලම තැන, බිත්තියේ තියෙන දුර්වලම තැන හොයාගෙන එතන රිංග ගන්න වතුර සමත්යි. වතුර සමත. හරිද? ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් මේ වතුර උරා ගන්න වතුර රඳින අර පොඩි ක්‍රැක්ස් තියෙන ඒ බිත්තිවල තියෙන පොඩි ක්‍රැක්ස් එක වහලා දාන්න පුළුවන් නම් මම කියන්නේ මේ මේකේ තියෙන ෆිසික් එක මම මේ කියන්නේ.
1: හරි.
0: හරිද? භෞතික විද්‍යාව.
1: ඔව්, පැහැදිලි.
0: හරිද? රසායනික විද්‍යාව. මේ විද්‍යාවෙන් කියන්නේ.
1: ඒ කියන්නේ වතුරයි අර බිත්තියයි අතර තියෙන සම්බන්ධය
0: නැති කරොත්
1: යා
0: පුස දෙන්නේ. පැහැදිලි ජලය. පැහැදිලි ජලය වගේ තේරෙනවා.
1: හරි, ඕකේ.
0: නේ? එතකොට මොනවද අපි කරන්න ඕනේ? නිතර එළියට නිරාවරණය වෙලා සමහරට කොට වහලකින් තියෙන එකත් තද වැස්සකට තෙවෙන්න
1: පුළුවන්. තෙවෙන්න පුළුවන්.
0: සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙච්ච බිත්තිත් තියෙනවා. දැන් අලුත් මොඩර්න් ගෙවල්වල ඔයා බලන්න වහලේ පළේ එළියට පැනලා නැහැ නේ. බිත්තිමයි තියෙන්නේ. අර හතරස් වගේ
1: ඒවා
0: තෙමෙනවා තෙමෙනවා ඉවරයක් නැහැ. ඔබ එහෙමනම් හදලා තියෙන්නේ අන්නේ බාරෙන් මතක තියාගන්න ඔබේ ප්‍රොඩක්ට් එක ඩියුලක් ඇකෝටික් ඩෑම් ප්‍රොටෙක්ෂන් ඒක වැඩ කරනවා කුඩ රෙද්දක් වගේ. තින්තත් ලස්සනයි. හරිද? ඒක ඒක ඇදෙන සුළු එකක්. සියලුම කුස්තුර අර ඉරිතලම් වහලා දානවා. දූවිල්ලට වතුරට රැඳෙන්න බැරි කරනවා.
1: හරි.
0: ඇතුළට රිංගන එක සම්පූර්ණයෙන් අතර කළා දානවා. ඔබේ තාප්පය ඔබේ බිත්ති අලුත්යක් වගේ තියෙනවා. සයන්ස් වලින් කිව්වේ අද. ඩියුලක් ඇකෝටික් damp protection
1: protection එයාට තමයි වැරදුනේ protection කියුවා
0: protection නෑ නේ protection මේ protection
2: හිත පිරෙන්න සියත
3: ස්වාමීනි මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති
4: බිත්ති
3: බිත්ති බදාගෙන ඉන්නට වඩා මෙයාට වෙන වැඩක් නෑ
4: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි
5: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක් විත පවරන ලෙස අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
6: ඩියුලක් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක්
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
9: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0771331000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
10: පරාගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
13: හිතන පරක්කුවට LB finance එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න
14: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
15: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තත්ත්වයක් ඉදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
16: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
17: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aika Ekai Hatai, Atasi Asu Atai, Hayasi Hata Haya.
18: Finishing Vahala Kles, Color of Flow Vajabena.
19: Sit Pedagani, Kal Pavati. අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
20: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0115 732 1000 NIBM The City University The place to be
21: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
22: රූපවාහිනි ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
23: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
13: දැන් හිතන පරක්කුවට LB finance එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
0: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
1: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: පිරෙන්න්න සියත අප සුසස් පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500
1: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ
2: අම්ම සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කණ්ණාඩි වෙන්න
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: Stars Milan Pastas Stars Milan Pastas
4: පෝෂණයි දියුණුව පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් ඉන්න කරන්න
3: Milan Pastas
5: Listen up Colombo Vietnam is calling
6: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන් මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න
7: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්
5: let's Vietjet
8: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ free එකේ ගෙවන්න මගේ foreign payments PayPal හරහා ඉක්මනින් ලබා ගන්න
9: commercial bankuwa handunwa dena aluthma gig plus account ekak ekka oba hemadaama heena dakapu life ekak gatha karanna den obata puluwan freelancers la benuwen mahadapu me account ekken paypal withdrawals credit card deemana naya pahasukam multi currency access etulu tawat pahasukam resak adama combank.lk with

0: తిలకవర్ధన టెక్స్టైల్స్ අවදත් කාගෙත් නිවසේ පළමුරැක වරණය ACL ෆයගඩ් වය දැන් දම්පාටින් ACL ෆයගඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
1: අරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: සරණ මහල් රන් සමරුම සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18 19 සහ 20 වෙනි දිනයන්හිදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකු අවස්ථාවක් සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාල
0: අවදත් කාගෙත් නිවසේ පළමු රැක වරණය ACL ෆයගඩ් වය දැන් දම්පාටින් ACL ෆයගඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
5: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
5: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේක්ක බඩුවල ලස්සන
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
5: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 0112352502 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
9: CFR FM

0: Hey, mom. Hey, bang. Hey, bang. Hey, bang. Bang, bang, bang, bang. Call the money, baby. Make, call the money, money, make, make. Call the money, money,
1: make. Ito, hangin nito na sindu akle.
2: ඇත්ත කියන්නේ මම මෑන් ඇත්ත කියන්නේ
1: ඒ කියන්නේ
2: ඇත්ත කියනකොට හොඳට හිතතරම් කියන්න පුළුවන්.
1: රත්තරන් යාළුවනේ කොල්ලා ඇත්ත කියන්නේ.
2: ඔව්.
1: කොල්ලා නෙමෙයි අයියා අයියා යාසෙන් කියනවා
2: අයියා. ෂර්ට් එකක් අරන් දෙන්න ඕනේ ගොඩක් වෙලාට මේ ෂර්ට් එකක් හොයාගන්න බෑනේ ෆෝල්ට් එනවා.
1: අත් නැති වෙන නඳන් ඉන්නේ නේ. ලරල ලරල මියුසික් වලින් අපි කතාව පටන් ගමු. ගෙදරත් නිකන් ආස නැද්ද නිකන් හැම තිස්සෙම
2: නේද? අන්න ඕක ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් සින්දුවක්.
1: කියලා බලන්න. හා ඔකේ.
2: මල් පිපිලා මද සුළඟේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණු හැටි දැක්කේ නෑ රටං දුඩුම් සමනලියෝ
1: සමනලියෝ
2: මම උදව් කරනවා මම නෙමෙයි කියන්නේ
1: වැනෙනවා හැටි දැක්කා
2: ආ මොකද මොකද මේ කවුද මල්ලි මේ
1: මුල් හැදුණු හැටි දැක්කේ නෑ
2: කිසිම නැහැ මේ මොකද්ද ඔය 100 කේද 100 කේද මොකද්ද ඔය මේ මේ මොකද්ද පීච් එක කේක් එදින්නේ ඔයා ඔයා ඔයා ඔයාගේ ඒකන්ස්
1: මොකද්ද
2: ඔය ඔයා වාගේ
1: පීච් එක ඉස්සලා හොයාගෙන ඒක නේද කියන්නේ
2: කි මොකද්ද ඔයාගේ කී එක සින්දු කෙන කී එක මොකද්ද මොකද්ද
1: කී එක වාහනේ
2: වාහනේ කී එක තමයි තියෙන්නේ යනට තියෙන වාහනේ කී එක විතරයි නේද ඒක තමයි ඒක තමයි හැම තැනම යන්නේ සින්දුවක් කියලා.
1: හරි ඔකේ. මාමට කියලා දෙන්නකෝ අරවින්ද පුතේ.
2: සමනලයෝ සමනලියෝ පියඹන හැටි දැක්කා. උන් හැදුණු හැටි දැක්කේ නෑ.
1: මොකද
2: රන්ටම් පටන්. රන්ටම් පටන්.
1: රන්ටම් පටන්. ඒක නම් දෙන්න පුළුවන්. ලෙසට. ඔයියේ. එහෙනම් ඉතින්
2: මුලින්ම ඔයියේ කැලේ ටික කියන්න.
1: හරි ඔකේ. ඒක රෙකෝඩ් කරගෙන
2: ඉන්න. දැක්කේ නෑ. ඒ කැලේ ටික කියන්න. සමනලියෝ ඒ වගේ
1: සමනලියෝ
2: මුලින්ම සින්දුවත් එක්ක කියන්න මුලින්ම සින්දුවත් එක්කම කියන්න ඊට පස්සේ සින්දුව
1: නැතුව
2: කියන්න කැරෝකි වලට එක පාටම ඇවිල්ලා නිකන් මුදුන වෙන්න ගිහලා පත වෙන්න එපා කියලා මම කියන්නේ නේද
1: ඉතින් මේ හැම දෙයක්ම
2: අබාන් ඕඩියෝ වලටත් කරන මහ විශාල අගෞරවයක් වෙන්න පුළුවන් ඒක
1: ඒකත්
2: මිනිස්සුයි මේ අබාන් ඕඩියෝ වල වරදක් කියලා
1: ඒකට පණින එක නැති කරන්න පුළුවන් ඔබට නේ
2: පොඩි රිවර්බ් එකක් එහෙම දාලා කියද්දි යම් යම් සොලු සොලු අත්තරදී වහ ගන්න පුළුවන්
1: ආ යස්
2: ඒකයි තියෙනවා ඒ ස්පීකර් එකේ
1: රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා අවුරුද්දක්ම නේ දෙයනේ කියලා චූටි පොලියක් එක ගෙවාගෙන යන්න අවුරුද්දක වගකීම සහතිකයකුත් හම්බ වෙනවා පොඩි බ්ලූටූත් එකේ ඉඳලා ස්පීකර් එකේ ඉඳන් ලොකු ස්පීකර්කට යන කම්ම අබාන්ස් ගාව තියෙනවා යන්නකෝ ඒගොල්ලන්ගේ ෂෝරූම් එකකට නේද මෙතන එකක් යන කන් දින්න කියන්නකෝ ඒකත් කරන්න ඕනනම්
2: අපෝ මේ මිස් ඒවත් කරන්න
1: ඒකත් කරන්න ඉතින් මොකක්ද කරන්න කියන්නේ
2: ගලඟදිත් කාව දුන්නොම එකක් ගෙල්ලා මම ගෙදර මේ ඇහුවා ගෙදරින් කවුද කියලා
1: ආව එකක් ගියේ මම ප්‍රයිම් ගෲප් එකේ එයාට ඒක එයාට අපාර්ට්මන්ට් සිහිනයක් තියෙනවා හැමදාම මාත් එක්ක කතා කරනකොට කියනවා අපාර්ට්මන්ට් අපාර්ට්මන්ට් අපාර්ට්මන්ට් හැබැයි ආයි වැඩේ කරන්නේ නැහැ වචන විතරයි මම ඉතින් ආත් එක්ක
2: ගියා සල්ලි තියෙනවද
1: සල්ලි තියෙනවා සල්ලි නැත මගේ යාළුවෙක්
2: කියන්නේ disposable සල්ලියක් තියෙනවද
1: තියෙනවා
2: තියෙනවා ඔයගේ යාළුවෙක් වෙන විදියක් නැහැ නෙමේ ඔයා සල්ලියක් නැති මිනිහෙක්ව යාළුවෙක් කරගන්න නැති වගේ එකක් තියෙනවනේ
1: අර දිනන
2: ඔයාට සල්ලි නැති එක තවත් සල්ලි නැති මිනිහෙක්ම ඔකට කරකවල වැඩක් නැහැ නේ සතවහන් නැති මිනිහෙක් බැනගත්තා දැන් ඉතින් මම කතා කරන්නේ කියනවා දැන් ඉතින් ඕවා තමයි සල්ලි
1: තියෙනවා සල්ලි තියෙනවා තව තව ඉස්සරහට කොහොම වෙයිද නැහැ දැනට සල්ලි
2: තියෙනවා මම කියන්න මෙයා ඔහොම දැන් මට මේ ආරංචි මෙයා ඔහොම ප්‍රයිම් එකේ තෝරාගත්ත ප්‍රොජෙක්ට් සඳහා එහෙම එතනින් කතා කරලා අරන් දෙන්නම් ගණන් අඩු කරලා දෙන්නම් කියලා මෙයා එකගෙන යනවා මම
1: එකගෙන යනවා
2: ඔව් මෙයා ගිහලා කියනවා මම 10% අඩු කරලා දෙන්නම් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙහෙම 10% කතාව නෙමෙයි එකපාර සල්ලි ගෙවන්න පුළුවන් නම් ප්‍රොජෙක්ට්ස් ගණනාවක් මාක් කරලා තියෙනවා ප්‍රයිම් එකෙන් 15% වෙනකන් ඩිස්කවුන්ට් දෙනවා හරිද 15% වෙනකන් ඩිස්කවුන්ට්
1: දෙනවා
2: මිලියන් ගණන් අඩු වෙනවා මිලියන් ගණන් අඩු වෙනවා ප්‍රොජෙක්ට්ස් වලින් හොඳම ප්‍රොජෙක්ට්ස් එකක් මෙයා සිලෙක්ට් කරලා තියෙනවා
1: ඔව් මරු ඇත්තටම නියමයි
2: ඔව් ඉතින් මොකද කරන්නේ 15% එකපාර සල්ලි දෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එකේ එතකොට ඒකෙන් සම්පූර්ණ මුදලින් 15% ඒ වෙලාවෙම ඔබට අඩු කරලා දෙන්න ප්‍රයිම් එක ඉදිරිපත් වෙලා ඉන්නවා
1: 13:22 කෝල් එකක් දෙන්න ඒක තමයි ඔබ කරන්න ඕනේ හිත හිතින්න වෙලාවට
2: අහලා බලන්න ඔබට එතනදි ආ ලෝන් එකක් දාලා සම්පූර්ණ මුදල අරන් මෙහෙම කරොත් අහලා බලන්න 13:22 කතා කරලා බලන්න
1: ඔව් ඒකනේ නේද yes
2: yes මට මේ දෙපාරකට වගේ සල්ලි දීලා ඒ දෙවෙනි පාර දෙනකොට එහෙම කරන් අහලා බලන්න
1: අහලා බලන්න
2: අහලා බලන්න නේද? මට මේ ලබන මාසෙන සල්ලි දෙන්න පුළුවන් පොඩි රිසර්වේෂන් එකක් දැනට පොඩි ගාණකින් කරලා පොඩි අර හරියටම මාසයක් ඇතුළට මට ඔක්කොම සල්ලි දා අහලා බලන්න. අහලා බලන්න. 13 22. මෙහෙම chance එකක් හැම වෙලාවෙම දෙයි කියලා අපිට හිතන්න බෑ. තෝරාගත්ත ප්‍රොජෙක්ට් වල සීමිත අවකාශයක් තමයි දීලා තියෙන්නේ. 15% කියන එක ලේසි නෑ. මේක පාම් බනි සාල්නේ. මේනේ මේක ගෙවල් දොරවල් මේ ප්‍රොපර්ටිනේ.
1: ඒකනේ.
2: ලොකු ගණන් වල මේවානේ.
1: ඒකනේ.
2: මේකකින් 15% කියන්නේ පොඩි ගණන් නෙමෙයි. රුපියල් 50,000 60,000 වනේ. මේනේ අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ලක්ෂ ගණන් ඩිස්කවුන්ට් ගැන කතා කරන්නේ. 13 22. අහලා බලන්න.
1: අහලා බලන්න.
2: අහලා බලන්න.
1: රයිට්. ඊයේ මම
2: කල්පනා කළා.
1: කාලෙකට පස්සේ ගියා මේ ත්‍රිවිල් එක තමයි 6 එක ගියේ. යනකොට ඒ මාත්‍තිකේ ගිය මල්ලි රාජසේවකේ. කයාට මේ දවස්වල දවස් 10 ගියාට නිවාඩුවක් තියනවලු. එයා සාමාන්‍යයෙන් එහෙම දවස් 10 ක නිවාඩුවක් වගේ සෙට් වුණාම ත්‍රිවිල් 6 කරනවලු ඒ දවස් ටිකේ. හරිද? ඉතින් යාගේ තිබුණේ
2: මේ රාජසේවේ.
1: ඉතින් යා
2: මට කියන්නක මොකක්ද මේ රාජසේවය කියලා
1: ඉස්සර? يعني මේවල ඉන්නේ
2: ආරක්ෂකංශ
1: ඉන්න කෙනෙක්ද?
2: 10 නිවාඩු හම්බ වෙනවා.
1: දවස් 10ක් යාර නිවාඩු හම්බ වෙනවා.
2: මාසයක් කරගම 10 වඩ හම්බ වෙනවා. සතේ දවස් 3
1: 27. මම මේ එකතු කරලා ගන්නවා ඇති කොහොමරි. මම අහන්නේ කියන්නේ කොහොමද මලිය වඩ දවස් යකෝ? අකි මේ පාර මෙහෙම ගිහිල්ලා ආවේ. හින්දා මට දවස් 10ක නිවාඩුවක් තියනවා කියලා කිව්වා. හරිද? අර ගොඩක් ඉතින් කියන්නේ යාගේ පර්සනල් එකක් නේ. මම ඒ හින්දා ගොඩක් කියන්නේ නැහැ.
2: ගැලපෙන්නේ නැති ඒවා කියලා මෙතන පටන් අරගෙන නිකන් බල මූණ හිට බලන්න.
1: ඇතිලිය
2: වගේ දැන්.
1: අනේ ඇත්ත කතාවක්.
2: ඈ?
1: ඇත්ත කතාවක් ඉතින් රාජ.
2: අර දවස් 10 10 නිවාඩු දිනවා. දැන් මේක එහෙ කළා මෙහෙ කළා. නෑ 10ක් අරගෙනලු. නෑ වැඩ කළා ගත්තලු.
1: එහෙම වෙන්න ඇති ඉතින් මං අහන්න කියන.
2: බයිලා ගහන එකේ තීමාවක් තියෙනවා.
1: ඉතින් ඒ මාළි.
2: පිළිවෙලක් තියෙනවා.
1: බජාජ් ත්‍රිවිල් එකක් තමයි ආහය කරේ. ඉතින් මට ඇත්තටම ත්‍රිවිල් එකේ යනකොට මාර සනීපයක් තියෙනවානේ. හොඳට
2: ලැජ්ජ නැති ගැහණිය කියලා පොතල් ලියන්න ඕනේ මං. ලැජ්ජා නැති ගැහණිය. ලැජ්ජා නැති හොඳ හොඳ මාතෘකාව. ලැජ්ජා නැති ගැහණිය මම පොඩ පෑන වලට දෙන්න. නේද? ඕන අම්මා මතක.
1: ලැජ්ජ නැති පිරිමියා කියලා
2: එක. විලිලි විලි ලැජ්ජාවන් නැති ගැහණිය. විලිල හොඳට මිනිත්තු පොත හොඳට විකිනෙන්න ඕනේ.
1: හරි.
2: විලි ලැජ්ජාවන් නැද්ද? දැන් එමු වෙන වෙනවා මාතෘකාව වෙනස් කරනවා. විලි ලැජ්ජාව නැද්ද? ගැහණියේ විලි ලැජ්ජාව නැද? අන්න අන්න පොත. අන්න පොත.
1: හරි ඉවරද?
2: කියන සිංහල තේරෙන්නේ නැද්ද?
1: මොකද්ද? හරි මම කතා කරගෙන.
2: මේක ගන්න එක නෙමෙයි ඉන්නේ. ටෙක්නිකල් ඔෆිසර් මෙතන. ටෙක්නිකල් ඔෆිසර්. මෙලෝ ටෙක්නිකල් එයා බෑ. 1 3 1 2 3. තියෙන එකක් නැති වෙලා ගියා.
1: ඉතින් මේ මල්ලිත් එක්ක කතා කර කර ආව ගොඩාක් ඉස්සර කතා කර කර ආව. එයා ළඟ තියෙන බජාජ් අපේ පෙට්‍රල් ත්‍රිවිල් එක තමයි අගාව තියෙන්නේ. ඉතින් දැන් මේ එයාට මම කිව්වා මල්ලි දැන් ඔයා රාජසේවකෙක් නී. ඔයාට බජාජ් වීගෝ එකකට එහෙම යන්න ආසාවක් තියෙනවා නම් රුපියල් 1,25,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. දැන් මෙහෙම එලෝ එලෝ යන්නේ පිටිපස්සල හා ඇත්ත දැක්කා කියලා මගේ මූණ මං
2: ඔයා පිටිපස්ස බලන්න යන්න එපා
1: මං කෝ ආයි පාර
2: ඔයා කියන ගහ නැතු යනවනේ
1: ඇක්ටින්නේ
2: ඇක්ටින් කරන්න කියලා කියන ගහ නැතු නම් මොකද කරන්නේ
1: ඇක්ටින් නැතු
2: ලැජ්ජාවක් නැති නවුන්සින් බැරි ගහන්නේ ඒ තමයි මගේ ලුප් පොපත
1: මගෝ මල් මල් ඉස්සර ඉස්සර ඉස්සර බලගෙන යන්න
2: ඇලවුන්ස් කරන්න බැරි නිවේදිකාව ඇලවුන්ස්
1: අනේ
2: මයි කතාව කියන්නද කියන්න ඔක්මන කීයේ නම් කියනවාද කියන්න
1: ඒවා මැදින් එක එක ඒවා දානවට අප්සෙට් යනවා
2: අටේ නම් කියන්නේ
1: ඊට පස්සේ මම ගෝ වීගෝ 3 මිලියක් ගත්තම මල්ලි ගෙදරම charge කරගන්න පුළුවන් ඇත්ත දක්වා
2: මුළු ගෙදරම charge කරගන්න පුළුවන්
1: ගෙදරදීම
2: charge කරගන්න පුළුවන්
1: හරි ඊට පස්සේ මම කෝ එක charge එකකින් මල්ලි වර දැන් කොච්චර වගේ යනවද කියලා ඇගෙනුත් ගණන් අහගත්ත කොච්චරක් ඒගොල්ලන් පෙට්‍රල් වලට යනවද කියලා ඊට පස්සේ එක charge එකකින් කිලෝමීටර් 150ක් යන්න පුළුවන් සහ කිලෝමීටර් එකට රුපියල් 3යි මල්ලි යන්නේ මිනිහා සර්ප්‍රයිස් වෙවි වෙවි වෙවි තමයි ගමන يعني කොට්ටාවට එනකම්ම සර්ප්‍රයිස් රොසියා කෝ අක්කි ඔයගේ වොයිස් එක කොබලන මූණ අක්කි වර්ල්ඩ් ෆේමස් මෙයා නේද මංග ආ දැන් ද මෙව කරේ කියලා ඊට පස්සේ එහෙම අඳුරගෙන එහෙම කතා
2: අන්න එතෙන්ද අපිට බොරු අහුවුනේ අතන්ට නම් ඇත්ත වගේම හිතුණා මට මගදි මගදි මේ මහැරලා අක්කි වර්ල්ඩ් ෆේමස් අන්න මම දැන් මේම නාගරාජයා මෙතන මේවා කළේ සම්පූර්ණ නාගරාජයා මෙතන ඔයාට
1: කියන්න අරවින්ද දවස් 10ක් මම මේම ත්‍රිවිල් වල හයර් ගියා නම් දවස් 10ක් මට ගොඩක් මිනිස්සුන්ට මේ મેસેජ් එක දැන් මේ අපි රේඩියෝ එකෙන් දෙනවා වගේ මේගොල්ලන්ට සජීවීව මෙහෙම මූණ බලාගෙන මට මේ મેસેජ් එක දෙන්න තිබෙනවා නේද කියලා මට හිතෙනවා. ඉතින් සතුටුයි සතුටුයි බජාජ් වීගෝ
2: මට තේරෙනවා ඔය ඉවල්ලන්න TikTok එකක් කරගන්න වගේද
1: නෑ ඒක ඉතින් ඒ කොහොමද කළා
2: වන්නිතන්නේ නද දිදි නන්නේ අර තවත් එකක් කර බලාපොරොත්තු වෙනවා නම් තනන්නේ නම් තම් දිනම් තනම් අර ටික්ටොක් එකකට පවනන නානේ මානනවානේ
1: තනම්
2: තම් දිනම් තනම්
1: රයිට බජාජ් වීගෝ හරි අපි කෝල් කරන නම්බ එකක් දෙන්න ඩේවිඩ් පීරිස් එකේ ආෆ්ටර් සේල් සර්විස් එකත් එක්ක සුපිරිම සුපිරි වීගෝ ත්‍රිවිල් එකක් ගන්න එතනට යන්න 0114700550 මතක තියාගන්න රාජ්‍ය සේවකයන්ට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා
2: කිරාවටනේ
1: එතකොට චෙතක් එකක් ගන්නකොට
2: 160,000ක මගේ ගානේ දෙනවා මගේ ගානේ ඩිස්කවුන්ට් එක දෙන්නේ මගේ ගානේ රාජ්‍ය සේවකයන්ට
1: මගේ ගානේ ඩේවිඩ් පීරිස් එකෙන් දෙන්නේ
2: අනිවාර්යයෙන්
1: ඉතින් හිතන්නකෝ මොටර් බයික් එකක් ගන්න ඕනේ වුණා කියලා රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් එකක්
2: තියෙනවා. ඇටි ඇටි ඔය කිව්වා TikTok එකක් දෙයි.
1: ඇයි අපි
2: දෙයි දෙයි දෙයි දෙයි. දෙයි.
1: ඒ නෝමල් ත්‍රිවිල් එකක් ගන්නකොට.
2: ඔව් TikTok එක දැන් දෙනකම්ම කතා කරා.
1: 25,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඩේවිඩ් පීරිස්
2: එකට. දැන් කතා කරලා ඒ කෝල් එකක් එනවද කොහෙදත්?
1: ආ නේ TikTok එකක් පොඩක් ඉන්න මම.
2: පොඩි කතා කිරිල්ලක් නෙමෙයි කතා කරන්නේ. නියම මාළු බෑමක් යනවා ෂෝ එක ඇතුළ නේද? සොඳයි සොඳයි. හරිම හොඳයි සොඳයි සොඳයි. නලක නෑ නලක.

0: ආවන් ස්ටිකෙන් ටික පෙයි.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය. ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොළ.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
8: ජපන් තාක්ෂණින් ජපානෙම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, Aqua Prius XUV වැනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLA ටෙක්නොලොජි එක, Wagoneer Series සඳහා හරියන එකම බැටරිය, ජපන් වාහනයේට ජපන් බැටරියක්.
9: සම්බන්ධ රටරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
10: අපසෝසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011-544-5000.
11: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
12: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
13: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
14: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
15: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂ සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
16: සරණ මහල් රන් සමරුව. සරණ මහල් නොගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 වෙනි දිනදීදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
17: මිලාන් පැෂදා ඩියුරක් පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්

0: උදේනාවෙයි විනාඩි 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ප්‍රියත ටොප් ස්ටෝරි
1: ආයෝජන දිරිමත් කිරීමට ආර්ථික විශ්ලේෂකයින්ගෙන් යෝජනා. ජනතාවට සාමාන්‍ය ජීවන තත්ත්වයක් උදා කර දීම සඳහා ආර්ථික වර්ධන වේගය අවම වශයෙන් 5% මට්ටමේ පවත්වාගෙන යා යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ මේ මොහොතේ වැඩිම අවධානය යොමු කළ යුත්තේ ආයෝජන දිරිමත් කිරීම සඳහා බවයි.
2: ආයෝජකයන්ව ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අපේ BOI එක තමයි තියෙන්නේ ලංකා ආයෝජන මණ්ඩලය. ඉතින් ඒක ප්‍රතිසංස්කරණ වෙන්න අවශ්‍යයි ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්. මොකද දැනට තියෙන ආකෘතිය අනුව ආයෝජකයන් වෙන රටවලට ගිහිල්ලා ආයෝජකයන් හොයාගෙන උන්ට ලංකාව ගැන විස්තර කියලා ලංකාවට ඇයි උන් ආයෝජනය කරන්න ඕන වගේ කියලා එන ක්‍රමවේදය තරමක් දුර්වල මට්ටමක තියෙන්නේ. ඉතින් ඔය වෙනස්කම් ටිකවත් තව වෙනස්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒ වෙනස්කම් ටිකවත් අපි කරගත්තේ නැත්නම් අපිට ආර්ථිකය වර්ධනය කරගන්න අමාරුයි.
1: මෙම වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා අඩුවී ඇති බව වාර්තා වුණා. එය පළමු කාර්තුවට සාපේක්ෂව 0.9% අඩුවීමක්. දැන් ක්‍රීඩා පුවතක්. 2020 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මැලේසියාවට එරෙහි තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 86ක ජයක් ලැබුවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත 2020 අවසානයේ කඩුලු 6ක් තිබී රස් කළ ලකුණු සංඛ්‍යාව 160ක්. චමරි අතපත්තු ලකුණු 63යි. කවිෂා දිල්හාරි නොදවි ලකුණු 44ක් රස් කළා. පිළිතුරු එනම ක්‍රීඩා කළ මැලේසියානු කාන්තා කණ්ඩායමට නියමිත 2020 අවසානයේ කඩුලු 7ක් තිබී රස් කරගත හැකියුගේ ලකුණු 74ක් පමණයි.

0: දැන් වෙලාව තමයි 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙන් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙට යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නාමල් යළි අධිකරණයට කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණවලට යෝජනා. ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට. කැනඩාව සහ යුරෝපා කොමිසම අතර එකගතාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් ගැන සංගක්කාරගෙන් විවේචන.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා. මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. මේ ටිකක් හිමින් යන්කෝනේ.
2: ඇයි බයද?
1: පේන්නත්දනේ මේ වැස්සත් එක පාර හොඳටම තැමිලා තියන්නේ. ආ, ලිස්සුවනේ. මං කිව්වා.
3: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවකට අදාළවයි. බන්ධනාගාර නිලධාරීන් විසින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ අධිකරණයට රැගෙනු ලැබුවා. ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුවට අදාළ ප්‍රකාශ ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත කැඳවා තිබුණේ පසුගිය හතරවනදායි. ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අතරංගුටගත් ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කළා. මේ අතර අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේද නඩුවක් ක්‍රියාත්මකයි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරමින් චෝදනා ගොනු කිරීමත් සමගයි. එම නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මන්ත්‍රීවරයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. සංවිධානාත්මක අපරාධ කරුවෙකු සඳහා අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළදී. අත්අඩංගුවටගත් සැකකරු 42 වරදී ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සලිඳු මල්ෂිත ගුණරත්නෙහිවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ මුදල් අයකෙමි ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සිය බිරිඳ සමග හෙරොයින් මද්‍රව්‍ය බෙදා හරිමින් සිටියේදී ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ගුවන්තොටුපළ හන්දිය ප්‍රදේශයේදී. සැකකාර යුවළ සතුව තිබී රුපියල් 163ක මුදලක් සහ හෙරොයින් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,055ක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. මූලික ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර යුවළ කුඩු සලිඳුගේ මද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කර ඇති බවයි. ඒ සඳහා මාසිකව ඔවුන්ට රුපියල් 150,000ක වැටුපක් හිමිවන බවද අනාවරණ වුණා. මේ අතර දෙමටගොඩ කළුපාල මසලදී ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීම පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු වූයේ ඊයේ පස්වරු 5ට පමණයි. වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් යතුරු පෙදියකින් පැමිණෙන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. සැකකරුවන් කුලි ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩවී පසුපස සිට වෙඩි තබන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගියා. ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 50ක පමණ පුද්ගලෙක්. ඔහු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කුඩුවංචු නැමැත්තාගේ සමීපතමයෙකු බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මද්‍රව්‍ය චාවාරමින් උපයාගත් රුපියල් 900,000කට අධික වටිනාකමකින් යුතු දේපල ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය සිදු කළ විමර්ශනයකින් පසුවයි. සැකකරුට අයත් හුණුපිටිය ප්‍රදේශයේ 400,000ක් පමණ වටිනා ඉඩමක් සහ නිවසක්, හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි 300,000ක් වටිනා නිවසක්, තවත් ඉඩම් දෙකක් සහ රුපියල් 180,000ක් පමණ වටිනා මෝටරයක් තහනම් කළ දේපල අතරට අයත්. දින 14ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම දේපල ක්‍රියා විරහිත කරනු ලැබුවා. මේ අතර තනමල්විල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් නීති විරෝධී අයුරින් උපයාගත් මුදලින් ලබාගත් ජීප් රථයක්ද ක්‍රියා විරහිත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එම ජීප් රථයේ වටිනාකම රුපියල් 130,000. පිස්තෝලයක් සහ මද්‍රව්‍ය සමග සැකකරුවෙකු තෙලිච්චිවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 850ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අයිස් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 530ක්, මත්පෙති 50ක්, විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා මැගසිනයක් සොයාගත්තා. රුපියල් 62,400ක මුදලක්ද සිය බහරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. ආර්ථික වර්ධන වේගය ස්ථාවර කර ගැනීම සඳහා රාජ්‍ය කඩිනමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා රාජ්‍ය අංශ කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි. ඉඩම් අයිතිය නිරවුල් කිරීම සහ නිසි ශ්‍රම ප්‍රතිපත්තියක් හඳුන්වා දීමද ඒ අතරට අයත්.
2: මෙතනදී ඉඩම් ප්‍රතිසංස්කරණ වැදගත් වෙන්නේ ලංකාවේ කර්මාන්ත පටන් ගන්න ගත්තත් සාමාන්‍ය මිනිසුන්ට ගත්තත් ඉඩම් සම්බන්ධයෙන් අයිතිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය ලංකාවේ ඉඩම්වල 80%කට ආසන්න ප්‍රමාණයක් තාමත් අයිති රජයට. ඒ වගේම අපේ ඉඩම්වල තියෙන්නේ ඔප්පු ක්‍රමයක්. නමුත් ඔප්පු ක්‍රමයක් නැතුව මේක ඉඩම් හිමිකම් සහතිකයක් බවට පත් වෙන්න ඕනේ. ඒ ඉතා වැදගත් ආර්ථිකයේ වර්ධනය වෙන්නේ. මොකද ඉඩම්වල අයිතිය ජනතාවට දැවෙනවා කියලා කියන්නේ ඉඩම් අපේට තියලා ණය ලබා ගැනීම සඳහා ඉඩම්වල අයිතිය තිබුණට පස්සේ ඒවයි ආයෝජනය කරන්න, ගොඩනැගිලි හදන්න, ව්‍යාපාර ආරම්භ කරන්න නිරායාසයෙන්ම ජනතාව පෙළඹෙනවා. දෙවැනි ප්‍රතිසංස්කරණය තමයි අපේ ශ්‍රමයේ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. උදාහරණයක් විදිහට කාන්තාවන්ට උපමන වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද? ඒ වගේම ගතත් කම්කරු නීති ගත්තත් අපේ වේජස් බෝඩ් හරහා කම්කරු නීති ගොඩාක් තියෙනවා. එක එක වේජ් බෝඩ් එක හරහා එක එක නීති ගොඩක් තියෙනවා. ඉතින් එවැනි සංකීර්ණ නීති රාමුවක් නැතුව සරල හැමෝටම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් නීති රාමුවක් පෙන්වනවා.
4: අපනයන වර්ධනය කිරීම සඳහා ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.
2: අපනයන වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන අවශ්‍යයි. ඉතින් ආයෝජන සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් තිබෙනවා කරන්න කාලයක් තිස්සේ කතා වෙච්ච ඒවා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි අපේ දැනට තියෙන අපනයන සංවර්ධන කලාප කියන කලාප සියල්ලම වගේ දැනටමත් පිරීලා තියෙන්නේ. ඉතින් අපි අලුතෙන් අපනයන සංවර්ධන කලාප හඳුනා ගන්න ඕනේ, ඒවට කලාප නිර්මාණය කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ආයෝජකයන්ව ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අපේ ලංකා ආයෝජන මණ්ඩලය, ඉතින් ඒකේ ප්‍රතිසංස්කරණ වෙන්න අවශ්‍යයි ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්. මොකද දැනට තියෙන ආකෘති අනුව ආයෝජක වෙන රටවල් වලට ගිහිල්ලා ආයෝජකයන් හොයාගෙන උන්ට ලංකාව ගැන විස්තර කියලා ලංකාවට ඇයි උන් ආයෝජනය කරන්න ඕන වගේ කියලා එන ක්‍රමවේදය තරමක් දුර්වල මට්ටමක තියෙන්නේ. ඉතින් ඔය වෙනස්කම් ටිකවත්, තව වෙනස්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඔය වෙනස්කම් ටිකවත් අපි කරගත්තේ නැත්නම් අපිට ආර්ථිකය වර්ධනය කරගන්න අමාරුයි. අරසියට අපිට අවම 5% මදි ඇත්තටම.
4: මේ අතර ඉදිකිරීම් භාණ්ඩවල මිල ගණන් අඩු නොවීම හමුවේ කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ ඉදිකිරීම් භාණ්ඩ සැපයුම් වෙළඳපළ තුළ මාෆියාවක් ක්‍රියාත්මක බවයි.
5: දේශීය ඉල්ලුම ගත්තත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉල්ලුම වැඩි වෙද්දී සැපයුම් කරුවන් මිල පහත දැමීමට උනන්දුවක් වෙන්නේ නැහැ. අපේ ඉදිකිරීම් දැනට යනකොට මේගොල්ලෝ මේ මාපියාවක් වගේ මේක තියා ගන්නවා. දැන් වෙළඳපොළ තරංකාරීත්වයක් තියෙනවනේ. සැපයුම් කරුවන් කීප දෙනෙකු අතර මිල තරංගය අඩු නම් මිල පහත යාමක් මන්දගාමී වෙනවා. මේක සැපයුම් කරුවෝ කීප දෙනෙක් අතරනේ මේ තරංකාරීත්වය තියෙන්නේ. එතකොට ඉදිකිරීම් කරුවන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් පරණ මිල ගත්තත් ස්ටොක් තියෙනවා වෙළඳු ළඟ. වැඩි මිලට ගත් තොග අවසන් කරනතුරු අලුත් මිලට තමයි පාරිභෝගිකයට දෙන්නේ. ඉතින් ඒක ලොකු අසාධාරණයක් තියෙනවා. ස්ටොක් කරගත්තේ ඒවා ඒගොල්ලෝ කියන්නේ මේක ඉහළ මිල ගණන් වලට ගෙනාපු නිසා කියලා. මේකෙන් බැටගන්නේ ඉදිකිරීම් කරුවා. මිල ඉහළ යාමට වඩා පහළ යාම මන්දගාමී වීම. මේක තමයි මේකේ තියෙන මාෆියාව.
4: මේ අතර මෙරට ආර්ථිකයේ ඇතිකරගත් ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙනුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති අනුර කුමාර් දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝජියෝ ඇතුළු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී මේ අතර මෙරට කාන්තාවන්ගෙන් 162ක් පමණ රැකියාවක් නොකරන බව අනාවරණ වුණා. ඒ අතරින් 58.1% රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන්නේ පවුලේ වගකීම් හේතුවෙන් බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය අදත් ක්‍රියාත්මකයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අකාර්යක්ෂමතාවන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කළද ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ඔහු සඳහන් කළේ.
6: දුම්රියට දැන් ටිකක් සුබයි. මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ කණාකප්පල් කරන්න. අපේ වැඩවාදිනේ සාර්ථකයි. අපේ වැඩවාදිනේ සංකේත වැඩවාදිනේ අනිවාර්යයෙන්ම අපි පැය 48 දක්වා ක්‍රියාත්මක කරනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඕනෑම මොහොතක මේ අකාර්යක්ෂම පරිපාලනය ඉවත් කරන්න ජනාධිපතිවරයා හෝ ඇමතිවරයා තීන්දුව తీරන ගත්තොත් අපි අපේ වජනය අතිදවන් සූදානම්. එම නැති වුණොත් අපි මේ ඇනුම් දීමේ සංකේත වැඩවජනය පැය 48 ක්‍රියාත්මක කරනවා. ඉන් ඔබට සිදුවුන් නැත්තන් නැවත අපි දුම්රිය වෘත්තීය සමිති සහ රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතු කරගෙන දෙවැනි අදියරේ දැවැන්ත විරෝධතාවයකට අපි එන බව ප්‍රකාශ කර සිටිනවා.
4: දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පැවසුවේ වෘත්තීය සමිතී වැඩවර්ජනයක නිරත වුවද අද දිනේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කර ඇති බවයි. සියලු කාර්යාල දුම්රිය අද උදෑසන සාමාන්‍ය පරිදි ධාවනය වූ අතර පස්වරුවේද ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළා. මේ අතර දුම්රිය මගින්ද ප්‍රකාශ කළේ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
7: වර්ජනය ගැන නම් අපිට තිය විශේෂද යන්නේ අපිට ඒ විදිහටම කෝච්චි යන ප්‍රශ්නයක්. හැබැයි ඉතින් ටිකට් දෙන්නේ රජයට එකෙන් ඒකෙන් පාඩු. අපිටමයි ඒ පාඩුව දරන්න සිද්ධ වෙන්නේ.
8: වර්ජනය ඉතින් ආන්නුට තමයි පාඩු. අවසම ටිකට් සතපාකත් ගන්න මිනිස්සු ඔක්කොම ගියා. මේක ඇවිල්ලා කඩාකප්පල් කාර වැඩක් මේවා. මොන සාර්ථකයිද ඉතින් මේ ටිකට් ගන්න නැතුව මිනිස්සු ගියාම ආන්නුට කොච්චර පාඩුවක්ද?
9: කෝච්චි ඔක්කොම තියෙනවා. ඊ වගේම ටිකට් විතරයි නැත්තේ කෝච්චි තියෙනවා.
4: පුද්ගලික සමාගම්වලට ඔවුන්ගේ පිරිවැය මත සලකා ඩීසල් මිල ගණන් තීරණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට මේ වන විට සලකා බලමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු සඳහන් කළේ ඊට අදාළ නීතිමය තත්වයන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවයි. ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන තොගවල කිසිදු ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
10: විශේෂයෙන් මෙතන මැසිරිල්ල පැමිණිල්ල තියෙන්නේ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නෙමෙයි, අනිත් ඉන්ධන බෙදාහරින සමාගම් වලින් තමයි. පාඩුව නිසා විශේෂයෙන් ඩීසල් සඳහා පෙට්‍රල් සඳහා ගැටලුවක් නැහැ. ඩීසල් සඳහා යන ඒගොල්ලන්ගේ පිරිවැය වැඩි නිසා ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කරලා තියෙනවා. ඒ නිසා අපිට බලන්න වේද අපිට කියලා හොයලා බලන්න වෙනවා නීතිමය පැත්ත. ඒ අයට එයාලගේ මිලට අනුරූපව ඉන්ධන අලෙවි කිරීම සඳහා කිසියම් ඉහළ සීමාවක් සහ පහළ සීමාවක් ලබා දීලා ඒ අනුව තමන්ගේ පිරිවැයට අනුව ඉන්ධන මිල නියම කිරීමේ හැකියාව එයාට ලබා දෙන්න පුළුවන්ද කියන එකත් අපි සලකා බලමු.
4: මිල සූත්‍රයෙන් තොරව තෙල් මිල තීරණය කිරීම හේතුවෙන් තමන්ට අලාභයක් සිදුවන බව පවසමින් පුද්ගලික සමාගම් පිරවුම්හල් වෙත ඉන්ධන තොග නිකුත් කිරීම මේ වන විට සීමා කර තිබෙනවා. IOC, සිනොපෙක් සහ RMPAC යන සමාගම් විසින් පිරවුම්හල් වෙත ඩීසල් තොග සැපීම පසුගිය තුන්වනදා සිට සීමා කර ඇති බවයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සඳහන් කළේ. පවතින තත්ත්වය හමුවේ පුද්ගලික සමාගම් සතු ඉන්ධන පිරවුම්හල් වැසියාමේ අවදානමක් මතු ඇති බවද එම සංගම් ප්‍රකාශ කළා. එල්නිනෝ තත්ත්වය හමුවේ සිදු කළ යුත්තේ මහකන්නේ වී වගා කටයුතු ප්‍රමාද වී ආරම්භ කිරීම බව කෘෂිකර්ම ප්‍රවීණයන් පවසනවා. හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ KB ගුණරත්න සඳහන් කළේ එල්නිනෝ තත්ත්වය හමුවේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අධික වැසි ඇතිවන බවට කාලගුණ අංශ පුරෝකථනය කර ඇති බවයි. එසේ තිබියදී මහකන්නේ වගා කටයුතු මෙම මස අවසානයේ ආරම්භ කිරීමෙන් පැළගොයමට හානි සිදු වී වගාවන් විනාශ විය හැකි බවයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවසුවේ.
11: අද දින රජය මගින් ප්‍රකාශයට පත් කරන්න යනවා මහකන්නය දැන් ආරම්භ කරමු කියලා. දැන් මේ සැප්තැම්බර් මාසේ මැද භාගයේ තියෙන්නේ මැද මාගේ මහකන්නය ආරම්භ කරාම ඊළඟට ඔක්තෝම්බර් හුලපුලාම කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියනවා රද බල වැසි ඇති වෙනවා කියලා. ඔක්තෝම්බර් නොවැම්බර් මාසවල දෙසැම්බර් දක්වා යනවා. ඊට පස්සේ වියලි කාලයක් වෙනවා අප්‍රේල් දක්වා කියලා. එතකොට දැන් මහකන්නය ආරම්භ කරලා තව සති දෙකක් තුනක් යනකොට ගොයම ක්ෂේත්‍රයේ හිටවනවා. ක්ෂේත්‍රයේ හිටවපම දැඩි වර්ෂාවට පත් වුණා වෙන්නේ පැල ගොයම සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එතකොට අන්තිමට රජයට වෙන්නේ විශාල වන්දියක් ගෙවන්න වෙනවා. ඒ වගේම වී අස්වැන්න 120කින් විතර අඩු වෙන්න පුළුවන් මේ හානිය නිසා.
4: ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන මහකන්නේ වගා සැලැස්ම ප්‍රායෝගික නොවන බවයි.
12: 26-27 මාස කන්නේ සඳහා වගා සැලැස්ම ඒ දක්වම සහයක් තියෙනවා. හැබැයි මාස් කන්නේ පටන් ගන්න දැන් මේ වැස්ස තාම යම් මට්ටමක වැස්සට වාරි මාර්ග ජලාශවල මහා වාරි මාර්ග සුළු වාරි මාර්ග මධ්‍ය වාරි මාර්ග වල වතුර නැහැ. ඒක නිසා වගාසලත්ම ප්‍රායෝගිකව මේක මුණා කරන්නත් අපි කුෂිකර්ම කටයුතු කරන්නේ, ගොවිතැන් කටයුතු කරන්නේ, විවගා වැතුළු එළවලු ඒවා හැමදේම කරන්නේ වගා බිම්වල. වගා බිම්වලට ජලය ඕනේ. ඒතර වගා සැලසුම් ඔයිටිසෙන්නුත් ඔය වගා සැලසුම් හැදුවා. ඇත්ත ඒවා ඔක්කොම අමස් පෙට්ටියේ ආප් සීට් කොළවලයි ඒ කොළවල විතරයි, පත්‍රිකාවල විතරයි, ටේබල් උඩ විතරයි වගා සැලසුම් තිබුණේ. ඒක මහපොළවේ යථාර්ථයක් කරන්නම් ප්‍රායෝගික වැඩපිළිවෙළක් වුණේ.
4: මහකන්නේ වීවගා කටයුතු ආරම්භ කිරීමේ කාලසටහන අනුව වලව කලාපයේ වගා කටයුතු ඔක්තෝබර් පළමුවනදා ආරම්භ කිරීමට නියමිතයි. ඇල්ල කලාපයේ වීවගා කටයුතු ආරම්භ කිරීමට දින නියම කර ඇත්තේ ඔක්තෝබර් 15 වනදායි. කවුඩුල්ල කලාපයේ නොවැම්බර් පළමුවනදා සහ ඇලහැර කලාපයේ වීවගාවන් නොවැම්බර් 10 වනදා ආරම්භ කිරීමට යෝජිතයි. 22 වන ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සහය දක්වන පිරිස් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සාකච්ඡාවකට එක්වෙමින්.
13: සමගි ජන බලවේගයේ තමයි රටේ විකල්ප ආණ්ඩුව. බෝද ගවර්න්මන්ට් ඉන් වේටින්. හොඳට අවබෝධ කරගන්න. නිදාගෙන හිටපු පුද්ගලින් සහ කණ්ඩායම් අවදි කරෙත් අපි 18 ගණාවේ 17 රිවර්ස් කරා. 19 ගණාවේ 18 රිවර්ස් කළා අපහු විධායකයේ බලතල අඩු කරා. 20 ගණාවේ 19 රිවර්ස් කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 20 ගණාවේ විධායක බලතල වැඩි කරා. 21 ආවේ බංකලොත්භාවයෙන් පස්සේ ආපහු විධායක බලතල අඩු කරා. ඔය පහටම අත උස්සපු පුද්ගලයින් පහටම අත උස්සලා දැන් 22ටත් ඇතුළේ ඉඳගෙනයි එළියේ ඉඳගෙනයි උදව් කරන කට්ටියකුත්
4: ඉන්නවා. අතීතයට දොස් නැගීමෙන් වැළකිය යුතු බවයි අමාත්‍ය උපාලි පන්විල සඳහන් කළේ.
14: එනිසා අපේ අතීතයේ බොහෝ විවේචන අපට තිබෙනවා. තවදුරටත් අතීතයේ විවේචනය කරමින් ඉඳලා වැඩක් නැහැ. අපේ අතීතයේ යම් යම් පාඩම් ඉගෙන ගන්න ඕනේ. අතීතයේ මත වර්තමානය ගොඩනගෙනවා. වර්තමානයේ මත අපි අනාගතය ප්‍රක්ෂේපණය කරන්න අවශ්‍යයි.
4: විරුද්ධ අදහස් පළ කරන්නන් සිරගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
15: කොම ඩෑස්පෝරයකින් අනුරුද්ධ සරණායකගේ ඡන්දෙට සල්ලි දුන්නා. ඩෑස්පෝරයකේ උදව්ව ලැබුණා නැත්නම් උතුරුහානයකට හිඳ ඔය මේ මහා සහජීවනයක් මුල් කොටගත්තු ඡන්දයක් නෙමෙයි. ඔය වැඩවලට ඉඩ දෙනවා කියන සම්මුතිය අනුව තව තියෙනවා කරන්න දේවල් අනුර. ඒවා කරනකොට අපි බාධාවක් වෙන හින්දා තමයි අපිව හිරේ දාන්නේ විසිද කරන්නේ. කතා කරන මිනිහෙක් දේශපාලන පිටියේ ඉතුරු නොකර තියන්න ඕනේ හින්දා. ඒකට විරුද්ධව මේ ඔක්කොම එකට බැඳිච්ච මෙහෙම.
16: විදෙස් සියත. ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
4: කැනඩාව සහ යුරෝපා සංගමය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ කැනඩාව ඇමරිකාව සමග පවතින වෙළඳ ගැටුම් මැද්දේ. කැනඩා අග්‍රමාත්‍ය මාර්ක් කර්නි පැවසුවේ යුරෝපය සමග සමීපව කටයුතු කිරීමේ අරමුණ නව බුහු දේශපාලනික කණ්ඩායමක් නිර්මාණය කිරීමක් නොවන බවයි. ඔහු මේ බව පැවසුවේ ප්‍රංශයේදී යුරෝපා සංගම් මන්ත්‍රීවරු නමතමින්. යුරෝපා කොමිසමේ සභාපති උරුසුලා වොන්ඩලයන් මීට පෙර යෝජනා කළේ කැනඩාව යුරෝපා සංගමේ පළමු සහකාර සාමාජිකයා බවට පත් කළ යුතු බවයි. එය දැනට යුරෝපා සංගමේ නිල තනතුරක් නොවන බැවින් මෙම යෝජනාව සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කළා. ඔහු පැවසුවේ කැනඩාව සහ යුරෝපා සංගමය අතර ඇතිවන නව ගිවිසුම අමෙරිකාවට එරෙහි සතුරු ක්‍රියාවක් ලෙස හඳුනාගත හොත් යුරෝපා සංගමයට එරෙහිව දැඩි තීරුබදු පැනවිය හැකි බවයි. කැනඩාව මේ වන විට එරට විශාලතම වෙළඳ හවුල්කරුවන අමෙරිකාව සමග වෙළඳ ගැටුමකට මුහුණ දී සිටිනවා. එරට අග්‍රමාත්‍ය මාර්ක් කර්නි පැවසුවේ යුරෝපය සමග සමීප සබඳතාවක් ඇතිකර ගැනීමෙන් කැනඩාවේ ආර්ථික හා ජාතික ස්වාධීනත්වය ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇති බවයි. කැනඩා පාර්ලිමේන්තුවේදී මෙම නව සඳහනේ අවසන් ව්‍යූහය පිළිබඳ සාකච්ඡා කර ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා. එහෙත් කැනඩාව යුරෝපා සංගමේ පූර්ණ සමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ නොකරන බවයි කර්නි ප්‍රකාශ කළේ.
16: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
4: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියා ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඒ මැලේසියාවට එරෙහිව ඊයේ පැවති තරගය 86කින් ජය ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160ක්. චමරි අතපත් වූ ලකුණු 63යි. කවිෂා දිල්හාරි නොදැවී ලකුණු 44ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියා කාන්තා කණ්ඩායමට නියමිත පන්දු ආර 20 අවසානයේ කඩුලු 7ක් දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 74ක් පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සහ ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විවේචනය කර තිබෙනවා. එංගලන්තයේ හමුවේ ශ්‍රී ලංකාව ඊයේ ලද පරාජයෙන් පසු තරඟ විශ්ලේෂණයට එක්වෙමින් සංගක්කාර පැවසුවේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟ විලාසයේ විශාල පරතරයක් දක්නට ලැබුණු බවයි. ශ්‍රී ලංකාවේ පිතිකරණය ශාරීරික යෝග්‍යතාව සහ තරඟ තත්ත්වයන්ට අනුව ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩිදියුණු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ හොඳම දඟපන්දු යවන්නා ලෙස ඔහු හැඳින් වූ මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳවද ඔහු විමසා සිටියා. හිටපු එංගලන්ත නායක නසාර් හුසේන්ද එහිදී ශ්‍රී ලංකාවේ පිතිකරණය පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කළා. අරවින්දද සිල්වා සහ කුමාර් සංගක්කාර වැනි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවේ වේගය සහ ස්ථානගත කිරීම භාවිත කරමින් 4-5 ලබාගත් ආකාරය ඔහු සිහිපත් කළා. වර්තමාන ශ්‍රී ලංකා පිතිකරුවන් සෑම පන්දුවකටම අධික බලයක් යෙදීමට උත්සාහ කරන බවත් වේගවත් පන්දු හමුවේ තම පිතිකරණ ස්වරූපය අහිමි කරගන්නා බවත් ඔහු පෙන්වා දුන්නා. මෙම තරගයේදී ශ්‍රී ලංකාව පන්දු 50ක් ලකුණු නොලබා අවසන් කළ බවයි නසාර් හුසේන් කියා සිටියේ. සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ කාඩිෆ් හි පැවති දෙවන පන්දු ආර 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එංගලන්තය කඩුලු 6ක ජයක් වාර්තා කළා. කාසිය වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ශ්‍රී ලංකාව නියමිත පන්දු ආර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 145ක්. පැතුම් නිස්සංක ලකුණු 37යි. පන්දු යැවීමේදී ලියම් ඩෝසන් ලකුණු 32කට කඩුලු 3ක් බිඳ හෙළුවා. ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ජයග්‍රහී සීමාවට ළඟා වුණේ පන්දු ආර 12යි පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියේදී.

0: ගැන සංගක්කාරකෙන් විවේචන. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: සරුබිමේ මායාවට හුවෙලා හෙයම් මාරුවට ගොන්නු මාරු කරන රාලප්පුලගේ කතාව.
2: සෙක්කෝ වේදිකා නාට්‍ය අලුත් නිෂ්පාදනය ළඟදිම බලන්න පුළුවන් කියලා අපිට ආරංචි වුණා.
1: ඒකෙන දැනගන්න අපි ඩිරෙක්ටර් පරාක්‍රම නිරියෙල්ලට කතා කළා.
2: ඇයි සෙක්කෝ අකාලික නාට්‍යයක් කියලා කියන්නේ?
3: හේතුව මේකේ කතාව වෙන්නේ අපේ පවතින දේශපාලන රටාව, ජනතාව, මානසිකව සහ ආර්ථිකව වශයෙන් උරා කෑම හැමදාම සිද්ධ වෙන දෙයක් ලංකාවේ. ඒක තමයි තේමා වෙලා තියෙන්නේ.
1: මේ වෙනකොට නාට්‍ය කීපාරක් විතර පෙන්වලා තියෙනවද?
3: 76 ඔතන නිෂ්පාදනය, ඊට පස්සේ 98 නිෂ්පාදනය කරා, මේ දැන් අලුත් නිෂ්පාදනය. 10 වල ගින් තියෙනවා නිෂ්පාදන හතරම.
2: මොනවද මේ පාර කරපු වෙනස්කම්?
3: අලුත් නිෂ්පාදනයේ පූරක හැටියට රංගපාන ගිනිගෙන සක්කරා, සුබුද්ධි ලක්මාලි පූරක චරිත රංගපානවා, සෙක්කුවේ බඳින ගොනු විචරිත එල්හාර නයනතර අය දෙන්න රංගපානවා. මේ වස්තාව සංගීතය වෙනස් කරා වෙනම ආවට.
1: ළඟදිම කවද්ද සෙක්කුව බලන්න පුළුවන්?
3: මේ සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා එනතුරාදා තුනයි තියට සහ 6යි තියට දක්ෂිණ වාර දෙකක් රඟ දක්වනවා. ඔයෙන්නේ ඒකේ
0: Talk of the town.
2: ලෝකෙ පුරාම මිලියන ගානක ෆෑන්ස්ලා ආදරය කරන Blackpink team එකේ ලීසා ගැන අලුත් documentary film එකක් ළඟදිම release වෙනවා.
1: ලීසාගේ solo career එකේ එයාගේ album solo වැඩ, The White Lotus සරහා එයාගේ acting journey එක, ඒ වගේම Coachella stage එකේ එයාගේ performance එහෙමත් film එකේ තියෙනවා.
2: Toronto Film Festival එකේදී premiere කරලා තිබුණු මේ movie එක October 12 වෙනිදා theaters වලට release වෙනවා.
0: Talk of the town.
4: anuwatai 0.1 anuwatai 0.4 siyata

0: තැන හොඳ නං ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ආසිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: Listen up Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
7: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
8: Let's Vietjet.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the City University. City, the place to be.
10: Finishing wahala kles color of flow wajabena
11: sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam color of samai
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: අරිගේ හරිම තැනට ගියින්ද. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරුව යුගයේදී.
5: හය වසරේ ඉගෙන ගන්න රත්නපුරෙන් හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
7: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
9: මොකද මේ වගේ කියන්නේ?
7: සමතන ඇතේ සමත හමුව ඇතේ දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
11: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
12: 98.2 98.4
13: පාන්නේ වගේ කමු කොකේ ප්‍රේක් නේ වගේ පතිමු රේ
14: ෆ්‍රයිඩේ මචං
13: අද විතරයි සිකුරාදා
12: සියත දිවයින පුරා

0: ಹಿತ ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: නඩු භාණ්ඩ 43000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා.
0: සියත පාත්‍රේ විධාස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
8: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
9: ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
12: අවන්ස් ටිකෙන් ටික පේ
13: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි
14: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
15: නැත්තම් මේක නිකන්
16: මගුල් ගයක් වාගේ
17: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
19: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
9: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්
4: හෙට උදේ 8ට
2: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ Facebook උත් බ්ලොක් කළා බව මං හොරකම් කරන එක නතර කරපු නිසාද
1: නෑ
2: එහෙනම්
1: ඔබ CCTV හයි කරන තැනක නේ ජොබ් එකට ගියේ
2: ඈ

0: ප්‍රියතම
1: 98.2 94
2: සියත
1: සිකුරාද දිවයින පුරා

0: දැන් වෙලාව දවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: किया था टॉप स्टोरी।
1: नामल याली रिमांड පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ ලබන 29 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි. නඩුවද කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ වෙනුවෙන් ඇපීලීමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඇපීලීම පිළිබඳ නියෝගයද ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම සඳහන් කළේ. අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සගකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම් විසින්. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිස්පතිවරයාට නියෝග කළා. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ පසුගිය 12 වනදා පැවති පොදුජන පෙරමුණේ ජනරැලියේදී විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී ඇත්දැයි සුවපලන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂට එරෙහිව ගුණ කර ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් මෙම ඉල්ලීම සිදු කළා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම

0: එකක් ආර්ඩීබී යූත් ක්ලාස් ඉදරුම් ගිනුම.
1: වැදුන නේද? මොකද්ද මල්ලි? පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ.
2: නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
1: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.
5: 98.2 98.4
6: අද විතරයි සිකුරාදා
7: සියත දිවයින පුරා.

0: හිත පිරෙන්න සියත.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand's. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
8: අසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
9: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු පතක්තය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
10: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
12: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
17: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
18: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University. The place to be. Ceylon Bankota Euro Money සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. Ceylon Bankwa 2026 යුරුමනි සම්මානයෙන් පෙරුම් ලබයි.
19: මිස් හොඩ්ද කූල්ද?
20: කූල්. මොකද මම හොට් නේ.
19: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකල පුරුදු යුත් වගේ
20: වෙන්න බෑ. දැකල පුරුදු නෙමෙයි, සමහරට අහල පුරුදු ඇති.
21: Oh my god.
19: ඔඩේ මිස් සුදු කොච්චි.
22: Hot and spicy with sudu kochi. Kochi.
0: Mun siyatama havasa dekata sudu kochita.
19: Miss, miss. Excuse me, miss.
20: No, no, no. Ummanang show time eke de vitarai.
23: Siyata teli depaya. Aluth kalawakata teli natya pelak balanna.
24: Oba mawa dakala hanguna ne.
25: Hanguna.
23: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
20: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳ ගන්න ඈනි.
23: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා.

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් ලෝන්නෙක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕනේ
2: එල්ෝල්ෆනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 01155 715555 අමතන්න
3: හිනා වෙන්න මෙන්න වෙලාව
4: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒක এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකම මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
5: කඳුළු විලයි ඔපෙරා හවුස් එකේ.

0: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස් ඩ්‍රයිව් අනුග්‍රහය
1: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
5: මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න 0716 777 333
6: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
10: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත් බට
12: real mapatte experience එකකට නල්වත් බට
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
14: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114 700 550.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOL සේකෙන්නේ ලෝන් එකක් ගත්තේ
17: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
19: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115 144 5000
20: දැන් Vietjet එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
21: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
22: Let's Vietjet.
19: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
23: This is Fancy Ka Aduma Masika Barike Gata Audio System Mega Karaganna.
24: Avance Second Phone Deyak Adage Vanna Ganna.
25: Avance Ticket Ticket Pay.
26: Freelance Oba Wenwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals Credit Card Facility Loans Multi currency access සහ තවත් බොහෝ දේ.
27: අදම combank.lk වෙත පිවිසෙන්න.
28: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
29: වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
30: Stars Milan Pasta.
31: යුරෝප පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
30: Stars Milan Pasta.
32: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
33: රස කල්පනා බාවෙලා පායලා රැපුරා
34: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
35: ඔයාට මෙහෙම හිතෙනවා
36: අපි ආයේ හමු නොවෙන
34: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානි සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
19: සින්දු සියත අනුග්‍රහය
37: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ චාප්කාරේ
19: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
38: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ ගොඩ යන්න
0: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
1: මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරුව යුගයේදී.
0: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රත්නපුරෙන් හිමායා දහම්දී අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 152ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
2: 98.2 98.4 සියත.

0: පිරෙන්න්න සියත
1: සියත පත්තරේ විතාසා
2: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා.
1: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය
3: CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
4: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000.
5: ඇයි මට අයිති හැම දේම මගින් ඈත් වෙන්නේ?
6: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නෑ නිකන්.
7: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
8: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්
11: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
12: අම්ම සල්ලි දාන්නද?
11: සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
14: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
15: සලා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
16: ස්ථාවර තන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
17: After levels, psychology, biomedical science and nursing study කරන්න. LTR සමග එකතු වන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
18: හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
19: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: උතරදී සිල්ලේ සියත යහන්නේ හිත හදා දුකනසා අපිනට නැන්නේ.
0: දිනේෂ් ගමගේ සහ කයිස සමගින් හෙට උදේ 10ට
14: සියත 2020
0: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: 4 දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
8: මන්නම් හිතන්නේ නැහැ සර්.
0: දකින්න හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
2: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
4: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
6: Okay, Connie, go here. Friday, wanna listen?
12: See you tomorrow.
15: Anuwa type, Dashma Dekhen, Anuwa type, Dashma Hatarel.

0: හවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: පළමු බලශක්ති ගබඩා පද්ධතිය ජාතික පද්ධතියට අනුරාධපුර ඉදිකරන ලද මෙගාවොට් 10 මෙගාවොට් 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථායිතාවේ ඉහළ නැන්වීමේ අරමුණින් බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කරනු ලැබුවා. දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කර රාත්‍රී කාලයේ විදුලි ලුම වැඩි කිරීමේ අවස්ථාවේදී ජාතික පද්ධතියට මුදා හැරීමෙන් සිදුවනු ඇත. මෙගාවොට් 130ක සහ මෙගාවොට් 120ක ධාරිතාවකින් යුතු බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම සමස්ත ව්‍යාපෘති යටතේ ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කළ බැටරි ගබඩා පද්ධතිය එහි පළමු ව්‍යාපෘතියයි. ඉතිරි ව්‍යාපෘතිද කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. හෝමු සමුද්‍ර සන්ධි හරහා ගමන් කළ නෞකාවකට පහර දුන් බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. ඔවුන් පැවසුවේ නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ ටෝකෝ දජේ සහිත නෞකාවකට පහර දුන් බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය අත්තනෝමතික ලෙස නෞකාවලට පහර දීම සිදු කරන බවටයි.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා මෙතෝලි සෑම මොහොතක්ම

0: පොයින්් එකක් RDB යුත් ප්ලසිතුරුම් ගිනුම.
1: මේ ටිකක් හිමින් යංකෝනේ.
2: ඇයි බයද?
1: පේනැක්දැනේ මේ වැස්සත් එක පාර හොඳටම තැමිලා තියෙන්නේ. ආ ලිස්සුවනේ මං කිව්වා.
3: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ක්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
4: 98.2 98.4
5: පන්නේවගේ කොමුකොකේ
6: බ්‍රේක් නෑවගේ
7: පතිමුරේ සුන්ස් ෆයිනේ මචං
8: අද විතරයි සිකුරාදා
4: සියතා දෙවයි.

0: ඒ නෙවේනි මම කියන්නේ නේද? Hey, good afternoon. අම්මෝ මගේ කටේ සද්ද නේද අනේ? මයික් ඕන් නැහැ. එච්චරට සද්දයි මේ කට. Right up here. සතියේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අද විතරයි ඉතින් මේ සතියට මම ඉන්නේ. ඊට පස්සේ ඉතින් හිට අනිද්ද හොඳට ගෙදරට වෙලා ඉඳලා ආයෙ මන්ඩේ එන්නේ. මන්ඩේ වෙනකන් ඉන්න ඕනේ නෑනේ. කැමති සින්දුවක් තියෙනවා නම් අත ඉල්ල ගන්න අද. අද මේ මොහොත තමයි වටින්නේ. හරිද? ඒ නිසා කොයි ලෝකෙ හිටියත් මට කමන්නේ. අහගෙන නේ ඉන්නේ. එහෙනම් ඉතින් මෙසේජ් එක දාන්න. මං ආසයි ඔබ නිහඬව අහන් ඉන්නේ නැතුව පොඩි සද්දයක් දානවනම් මෙසේජ් එකක් එවනවනම් හවස 5ට කලින් WhatsApp නම්බර් එක මතකයිද නේද? 0711982894 නමයි ගමයි එක්ක WhatsApp මෙසේජ් එකක් දාලා තියන්න. හරිනේ?
1: මෙහාගේ තර අයන්දි මෙව්වා ගමන් රැපුරාම ෆයි.

0: තපිරෙන සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වගේ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 12:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාදී මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
4: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
0: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Aika Aika Hatai Atasi Asu Atai Hayasi Hata Haya ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 දාහ අංකය අමතා අයදුම් කරන්න බිබ්බා 2026 by NIBM where innovation earns recognition
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.11732000 NIBM The City University The place to be
8: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.7118492492 0.7111377 Global University Partners Number 221 Dharmapala Mawata Kolamba 7
11: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
12: Advance ticket ona deyak ada gewanna ganna
13: Advance ticket tika pay
14: harima tanata giye inda LOLC ekenne loan ekak gatte
15: math hariyanna kiyala hari tanata me yanna one
16: LOLC finance හරියන්න හරිම තැන
17: වැඩි විස්තර සඳහා 0.115 715555 අමතන්න
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව
18: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

මම යනෝ පිළියන්දලට. අද මුලින්ම පිළියන්දල වර්ක්ෂොප් එකේ කට්ටියට තමයි සින්දුවක් දෙන්නේ. සද්දෙට මහගෙන ඉන්නවලු මාව. අම්මෝ වචනයක් හරි මට වැරදුනොත් ඉතින් නේද? වස්ස ලැජ්ජාවක් වෙන්නේ මා සද්දට දාලා තිනවා කියන්නේ. නේද? වරද්දක් නැතුව කියාගෙන යන්න ඕනේ නේ මෙසේජස් ටික. රාජා මාම තමයි වැඩිපුරම මාව අහන්නේ කියලා තියෙනවා. අනේ රාජා මාමා ආදරේ ම්මා කොයාගේ ෆොටෝ එකක් එවන්නකො මට ආසයි බලන්න. රශ්මික තමයි මං හිතන්නේ මෙසේජ් එක දාලා තියන්නේ. ඔක්කොම ආදරෙන් එකතු කර ගන්නවා ඊළඟට. පැතුම් මොයාවත් එකතු කර ගන්නවා. සම්පත් ඉන්නවා, සම්පත් නිරෝෂණ තව කට්ටි ඉන්නවා.

ගොඩක් කාදරේ. දැන් මේ සින්දුව අගට මේ විදිහට ගොඩාක් කාදරේ කියන එක නොකිය බැරි වෙලා. ගාලේ මදු අහලා තියෙනවා කොහොමද කියන්නත් ගොඩාක් කාදරේ කියලා කිය. ඔන්න කිව්වා ආදරේ ඉතින්. ආදරේ ආදරේ. චුටි බ්‍රේක් එකක් ගන්නවා ඊට පස්සේ ආයේ සින්දුව අහමු. වෙලාව හවස 2:00 වෙනාඩි 33යි.

0: කිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: GDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0.779667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පැස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න.
7: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ, වාහනේ පැත්ත රදිනවා වගේ.
8: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
7: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
8: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
9: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
10: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමක්. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජකී.
14: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
15: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
14: යාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
17: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
18: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමි.
19: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස්, 2 වට්ටක්කා.
20: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙත් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0.714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
20: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM මහන්න.
21: 98.2 98.4 සියත.

ඒ සින්දුව දුන්නේ අනු ඔයාට. ඔයා කිල්ලල තිබ්බන්නේ නේද? ඒකෙන් සින්දුව ප්ලේ වෙනකොටම ප්‍රමිනියාවේ අනු මෙසේජ් එකක් මට දැම්මා. ආ, ඕක මට කියලා. ඔයා ආසයිනේ. ඔයා වගේම චරිත් අජන්තත් හරිම ආසයි. හැබැයි චරිතද මට මෙසේජ් එකක් දාලා නැහැ. අහගෙන නෙවෙයිද දන්නේ. කමන්නේ. මට මතක් වෙච්ච නිසා මම ඔන්න ඔයාවත් එකතු කරගන්නවා චරි. අහගෙන නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. ශෂිනි, හලෝ. කඳානේ තිරෝ ඇපරල් එකේ. නදී මිස් ඇතුළු කට්ටිය. ගොඩක් ඉන්නෝ නම්ටි කියාගෙන යන්න ලහිරු සඳරු. ඊළඟට කවුද ලිකි? ලකි නෙමේද? කඳානේ ටයිප් කරලා වෙලා තින්නේ එහෙමයි. වැරදි නම් ඉතින් මම නෙවෙයි වැරදි. හොඳේ. ඔබ තමයි වැරදි. ජයන්ති, ඊළඟට ශ්‍රියානි, හන්සි, තිලිනි, අමාලි, අකින්ත පුතාගේ අද බර්ත්ඩේ එක තියෙනවනේ, ඒකටත් විශ් කරන්න කියලා තියෙනවා. අකින්ත පුතා වැඩ කරන්නේ නැහැ නේද? අතන නේද? කාගේද අකින්ත පුතා? කොමාරි, මම මේ පුතණ්ඩියට සුබම සුබ පන්දනයක් වේවා කියලා විශ් කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම එකක් වේවා. ඊළඟට අපිත් ඉන්නෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්බෝ, මත්තෙගොඩ ආපිකෝ මෙට්‍රස් එකේ සෙට් එක සද්දට මහගෙන ඉන්නවලු ඒගොල්ලෝ. ගමේ කෙල්ලගේ වොයිස් එකනේ සද්දටම දාලා තියෙන්නේ නේ. හා, මේ ඔගොල්ලෝ මාව දැකලා තියෙනවද නිකමටවත් ගමේදී? නැද්ද? මං කොහොමත් පේන්නේ නැහැ වැඩිය. හැංගිලා වගේ ඉන්නේ. අද වැඩ කරනවලු තාමර, දේශාන්, සෙකන්ඩ් ඇනිවර්සරි එකලු නේද? බබෙක් කෝණි කියලා කියන්නලු. එහෙමත් කියන්න ඕනද බබෙක් කෝණි කියලා? ඒක ඉදින්න කරගනි වැඩේ. හරිද? ඒගොල්ලන්ට ඉන්න දෙන්න පාඩුවේ. දැන් බබාල හදන්න ඕන නැතුව ඇති ඉතින්. මේ යාළුවන්ටනේ පුදුම හදිස්සියක් තියෙන්නේ ඈ. අර කොමාරි, හැපි ඇනිවර්සරි කියලා විශ් කරනවා. ඉතින් හොඳට කල් වේලා බලලා නේද චූටි පැටියෙක් ඉතින් ගේන්න මේ ලෝකෙට. මාත් විශ් කරනවා. ඊළඟට හායි, මමත් ඉන්නවා කියලා මෙසේජ් එකක් මේ දැන් ආවා ඉතාලියෙන්. ඉතාලිය ප්‍රාණා. ප්‍රාණා කියලා තිබ්බට වට්ස්ඇප් එකේ. කේසරෝ වල රුමේෂ් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හායි රුමා, මොකද වෙන්නේ? ලන්ච් ගත්තද? හෙට දැන් තාම මං හිතන්නේ 12ට විතර ඇතිනේ වෙලාව. කීයද වෙලාව කියලා එවන්න බලන්න. වැඩ කරන ගමන් අහනවා ඇත්තේ.

0: ඇත්තමා
1: රුමේෂ් මෙසේජ් එක දාලා අඩේ ඔයා ඉතාලි වෙලාව දන්නව නේද කියලා. යස්. අද පොඩ්ඩක් හෙඩ්මෙඩුණානේ 11යි 17යි කියලා රුමේෂ් කියලා තියෙනවා. ඒ අතර මලින්ද කියලා තියෙනවා ඉතාලියෙම මලින්ද 11යි 20යි කියලා. ඔය දෙන්නගෙන් කාගේ හරි වෙලාව පොඩ්ඩක් වැරදි. හරියට හදාගන්න. දැන් ලංකාවේ වෙලාව හවස 2:50යි.

0: ಹಿತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා.
0: සියත පාත්‍රේ විධාස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
2: එයි මටයි ඉත හැමදේම මගෙන් ඈත් වෙන්නේ.
3: ඈතුන දේවල් ගැන හිතද්දී ලංගින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
2: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
4: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76 252 30.
5: සම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: ශ්‍රී ලංකා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට. ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකා බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
9: රුපියල්

0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්ජාලය
1: ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
3: නවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
7: සරණ මහල් රන් සමරුව සරණ මහල් නොගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 දිනදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
8: හෙට උදේ 8ට
9: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ Facebook උත් බ්ලොක් කළා බාව මං හොරකම් කරන එක නතර කරපු නිසාද
10: නෑ
9: එහෙනම්
10: ඔබ CCTV හයි කරන දැනගෙන ජොබ් එකට ගියේ
9: ඈ
11: කින්තු පිටියේ මොබෙනෝ කින්තු පිටියේ මොබෙනෝ
12: හොඳ නම් ඉන්නෙත් හොඳ අය
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
14: සමග ටාස් මිලාන් පෝෂදායි ඩෙවලොප් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න ටාස්
15: මිලාන් පාස්ටා
16: ඕ මකලා
17: හයිලා කලා
16: ලස්සන ගෙන් ඕ මකලා ඕ මකලා
17: ඒ ලස්සනට කියලා හැදුවේද
18: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
20: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
21: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
22: සියත දෙවයි

මේ සින්දුව මේ සතිය සඳුදාහරි අඟහරු ආධාරි මගේ අතින් ප්ලේ වෙන්න ගිහිල්ලා ඊපස්සේ මම නැවතුවා. පස්සේ ප්ලේ කරනවා කියලා හිතාගෙන හිටියේ. ඒ උනාට බැරි වුණා. අබැ මේ සින්දුර ගොඩක් අය ආස නිසා මං හිතුවා මේ සතිය ඉවර කරද්දි මේක ප්ලේ කරලාම ඉන්නවා කියලා. මල්ශානි ඔයාවත් එකතු

0: දැංගලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी
1: දිට්ටුවා ගැන පූර්ණ අධ්‍යනයක්. දිට්ටුවා සුලිකුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදී එලෙස සකස් කරන වාර්තා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමටත් ඉන් අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමටත් නියමිතයි. පසුගිය වසරේ නොවැම්බර් මාස 23 සිට 27 දක්වා කාලය තුළ මහනුවර සහ බාතල යන ප්‍රදේශවල ඇති වූ නායම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇගවීම් සහ නිසි සන්නිවේදනයක් තිබුණේ ද යන්න මෙමගින් විමසීමට නියමිතයි. තවත් දේශීය පුවතක්. බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ අන්තමන් දූපත් ආශ්‍රිතව හෙට අඩුපීඩන තත්ත්වයක් නිර්මාණය විය හැකි බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බලපෑමෙන් හෙට සිට ඉදිරි දිනවලදී බෙංගාල පොක්ක මුහුදු ප්‍රදේශයේදී සුළං ප්‍රමාණය වැඩි විය හැකියි.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා
3: මෙතෝ සෑම මොහොතක්ම

0: පයින්ට එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ජපන් තාක්ෂණින් ජපානිම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය එක්වා ප්‍රියස් XUV හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLA ටෙක්නොලොජියක වැගන්නාර් සීරිස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරියක්.
2: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

විසිතුනයි වෙනඩි හතයි. මයම් තරුරෑනේ ඉල්ලුවේ චානුක බුත්තලයින. ඉල්ලඟට නිලුව ඇවිල්ලාම්බෝ ඇති අන්තන්. මං ඒ හවස තවාගැන කිව්වා. ඔය ආපු නැති නිසා මටනය හිතට අවුලත් දැනුනා. හොඳින් ඉන්නවද කියලා. ඒ හව සැහුවා ඔයයි කහන් ඉදල නෑනේ. හොඳට ඕම වැඩලු මේ දවස්වල. මිස්සින්නෝලු ළඟ මොනවත් කරගන්න විදිහක් නෑලු.

0: සිත පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වගේ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 11:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
4: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0712 492 2 7777.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත.

0: ස්ටිකෙන් ටික
1: පේගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
3: එල්ෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0170133000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
5: ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
9: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
8: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
10: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
8: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
8: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දැන් හොඳ නම් ඉන්නේ තුඳාය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා rating BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාශ්‍රිතයි.
14: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
16: කාජිරිය ගොබ්බයා.
17: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
18: නිලබල කරේති ඔලමුල පුරේ.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට සියත ටීවී තුලින්
19: 98.2 98.4
20: පන්නේ වගේ කමු කොකේ ප්‍රේක් නැවගේ
21: පති මුරේ සුන්ස්මයිනේ මචං
22: අද විතරයි සිකුරාදා
23: සියත දෙවයින පුරා.

ගිහිල්ලා වෙල්ඩින් කර කර තමයි නටන්නේ. කොහමරි කාලෙකට පස්සේ ඔයා මට මේ සින්දුව මතක් කළා. Thank you අනේ. මට අමතක වෙලා තිබ්බේ. Love Watch කරල කෙනේ. එක සින්දුවකට විතරක් නටලා බෑනේ. මේකටත් නටමු අපි. මත්තගොඩට වහිනෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. යමුනා, ඒ ඔයා කොහෙද අපේ ගෙවල් පැත්ත ගියේ? දැන් හැමෝම දන්නවා මං ඉන්නේ මත්තගොඩ කියලානේ.

ඔයත් තින්නේ මත්තකටද? දොලේ කඩේනේ. හරි හරි හරි, අල්ලපු ගමේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා.

අර ඉස්සල්ල මගෙන් උම එකක් කෙල්ලවේ රාජා මාමා. එයා කියලා තිනවා ඇස් දෙක පියාගන්න කලින් සුදු කොච්චි දුවගෙන් උම එකක් ලැබුණ එකට හරිම සතුටුයි කියලා. අනේ මටත් සතුටුයි මට උම එකක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඊළඟට අම්මලංගොඩ ගවේෂ් අවත් එකතු කරගන්න.

මත්තකොඩි කොල්ල ගොඩක් අහනවාද මාව. මත්තකොඩි චතුර අයියා අහනවා, ඊට පස්සේ චානකත් අහනවා. Thank you චානක. ඔයා නම් මේ අදීයක නෙවෙයිනේ, ඒ කාලින් නම් මාව අහපු කෙනෙක් නේද? කොහෙද මත්තකොඩි ඉන්නේ කියලා අහලා තියෙනවා. මත්තකොඩ බස් ස්ටෑන්ඩ් එක ළඟට ඇවිල්ලා හූ ගන්න. මම එතකොට උඩ තට්ටුවේ ඉඳන් හූ ගන්න. හරිද? හා ගන්න ලේසි එතකොට. හරි, දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා, ඊට පස්සේ සින්දු අහමු. වෙලාව හවස 3:32.

0: අවශ්‍යදායි දියුරම් පිටිවල ගුණය පිරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න. මිලාන්
1: පාස්තා සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
4: hina wenna menna welawa
5: mata vasanawa thibuna opera house ekata ekaparak kiyan eke educational tour ekak gannat mata vasanawa thibuna mage mitreyekota pinchid denna mara gana gewannone yalowa machan umbata pennan nathi opera house thiyenoda machan mehege mata asswala kandulu e madiwata paule kattiya mage piti passe ape set ekata gala mini hatath kandulu kandulu kandulu kandulu ai asthera neme gewanna wena gana matak
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න 0710-777-333.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැම temperature කරගන්න නියම බටල්වත්ත බට.
18: real mapat experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවල majestica lanka tiles.
20: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
22: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC-ගෙන් ලෝන් එක ගත්තේ
23: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
25: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
26: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
27: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
28: Let's Vietjet.
29: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
30: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
31: Avan Second Ona Deyak Adagivanna Ganna.
32: Avan
0: ෆ්‍රීලන්ස් ටිකෙන් ටික පේ.
1: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් බිග් ප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
2: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
3: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 මිස් කෝල් එකක් දෙන්න.
4: ස්ටාර්ස් මිලාන් පෝෂණයි ඩියුරල් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. මිලාන්
5: පාස්ටාස් කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
6: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බැ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
7: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
8: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
9: අපි ආයේ හමු නොවෙන.
8: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
10: සින්දු සියත අනුග්‍රහය.
31: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
32: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
33: අතාරින්න බෑ වගේද?
34: නෑ. ඔබට පුළුවන්.
33: විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න.
35: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සොපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
36: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
37: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් නෙත් විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙත් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
38: පොකට් මනි
37: සතිය දවස් 5ම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: ඉස්සකේ සෙට් එක මටත් එක්ක තේ හදලා.
1: උඹවත්ම යාපුණා.
0: චොක්ලට් රෝල් නේ තර තියන්නේ. අම්මෝ ආසෙ හිතනවා.
1: උඹවත්ම යාපුණා.
0: මාත් එනම් පොඩි කෑල්ල කාලා කේචුට්ට බොන්නම් හොඳේ. තැන්කියු අනේ කනබුණ වෙලාවට මාව මතක් කරනවා කියන්නේ ඉතින්. මං කොතනද ඉන්නේ නේද ඔබේ ජීවිතේ? ආදරේ ආදරේ. සඳු ලංකාවේ තාරුණිය නිකන් අද අහන්න පටන් ගත්තා වගේ. ඔයන් කටහඬ හරිම ලස්සනයි කියලා දාලා තියෙනවා. ඇයි ඒ හදිස්සිය එහෙම දැම්මේ? ඔයා කාලෙක නම් මාව අහනවනේ සුදු.

ආභරණී කියලා තියෙනවා අද වෙනදට වඩා ලස්සනයි කියලා කටහඬ. ඈ ඇත්තද? මාරසීන් එකද? මට ඒක තේරුන්නේ නැහැ හැබැයි. මලම අනිත් අයගෙනුත් අහලා. එහෙමද? මගේ වොයිස් එක අද වෙනදට වඩා ලස්සනයිද? බොරුට හරි ඔව් කියලා එවන්නේ ති. අපි තාසයි මුරුංග ගහේ නැගින්න. අද නතාෂාගේ 19 වෙනි බර්ත්ඩේ එකලු. කට්ටියම ආදරෙන් විෂ් කරනවා කියලා විජේ කියලා වෙලා තියෙනවා. මොකද ඔගොල්ලන්ගේ මේ වැඩ කරන තැන නම පොඩ්ඩයින් මතක් කරනවා. ඊගල් අපරල් නේද? ඕකේ. ඊගල් අපරල් එකේ සෙට් එකම. නතාෂට විෂ් කරනවා, මාත් විෂ් කරනවා. කෙල්ලේ සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. ජනම්දින් මුබාරක්.

0: පිරෙන්න්න සියත
1: සියත පත්තරේ විදහසා
2: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලක්කින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
3: CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117388388.
4: ඇයි මටයි තේ හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
5: ඈතුන දේවල් ගැන හිතද්දී ලංගින් මේ නෑවට පේන්නේ නිකන්.
6: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
7: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Be.
8: මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවාට ස්ටාර් කෙනෙක් කරන්න.
9: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක්. හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
14: දැන්ම දරුවගේ 9යි 10යි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනී.
16: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
17: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
18: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
19: නතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: සරණ මහල් රන් සමරුව. සරණ මහල් නොගේගොඩ සහ කලුතරු ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 වෙනි දිනයන්හිදී කැරට 22 සියලු රන් ආභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලේ නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක්. සර්ණ මහල් ජීවිතයේ සර්ණමය අවස්ථාව සඳහා
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමයි.
1: ඉනිෂ් ගමගේ සහ කයිස සමගින් හෙට උදේ 10ට
4: සියත 2020
6: ඕමකල
3: ශෛලකල
6: ලස්සනකන් ඕමකල ඕමකල
3: ඒ ලස්සනට කියන හැටේද
6: ඕමකල
3: නෑ වා කතරම කියන්නේ ඊස් වැඩි ලස්සන කරන්න හදන්න එපා මේ වැඩසටහන
6: අනේ යන් මන් නැත්තම් මේක නිකන්
3: මගුල් ගයක් වාගේ
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
8: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
13: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
20: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනා ගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
21: 98.2 98.4 සියත

0: දැන් වෙලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी।
1: दुमरी सामान्य अधिकारी वरियाटे रेव पेमिनिले දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට එරෙහිව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති විසින් දුම්රිය සාමාන්‍ය අධිකාරී සිදු කළ රාජ්‍ය මුදල් අහිමි කිරීම පිළිබඳ පැමිණිලි කළ බවයි එම සංගමයේ සඳහන් කළේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මෙවන විටත් ක්‍රියාත්මකයි. අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ඒ ක්‍රියාත්මක වනු ඇතේ. දැන් දෙස් පුවතක්. බාප්පල් මැන්ඩේ පරහ නැවකමනා ගමනේ ආරක්ෂා කිරීම සඳහා යුදන වියදවීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. ඉතාලිය නිවේදනය කළේ ඉන්ධන නෞකා සඳහා නිසි පරිදි ගමන් කළ නොහැකි වුවොත් දැඩි ආර්ථික බිඳවැටීමක් ඇති විය හැකි බවයි. සෞදියේ තෙල් අපනයනය සිදුවන අත්‍යවශ්‍ය මාර්ගයක් වන බාප් අල් මැන්ඩේ සමුද්‍ර සන්ධිය නිරන්තර හූති ප්‍රහාරවලට ලක් වුණා.
0: Top story. Anugrahaya.
2: Senehasin naadarin hadavat sanasala. Nidoli. Sam mohatakma.

0: අට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
5: සියත දිවයින පුරා

උණුසුම් හෙලනවා මමත්. මොකද අපි ආවේ අන්තිම පැයට. මේ පැයේ මං ඔබව දාලා යනවා. දුකයිද? දුක වෙන්න එපා බබා. අද මම යන්න ඕනේ. අද ගියොත් තමයි සඳට එන්න පුළුවන්. හෙට අනිද දවස් දෙක එන්නේ මොකටද කියලා දන්නවනේ? මන් නැති අඩු ඔබට දැනෙන්න. සංක හොරණ සංක මෙසේජ් එකක් දාලා තියෙනවා මට අර කේක් හෙවනවා කියපු එක්කෙනා. වාහනේ හප්පගෙන නිකොල්

0: ප්‍රියංකගේ වාහනේ තව වාහනයක් පිටිපස්සේ ගිහිල්ලා
1: උම්මා එකක් දොන්නලු.
0: අයියෝ අයියෝ, ඔයත් කරගන්න වැඩ. පරිස්සමට හොඳේ ඩ්‍රයිව් කරද්දී.

කාලෙකට පස්සේ කුන්ඩ සාල එක්සලන්ට් කොෂන් වර්ක්ස් එකේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. කොහෙදනේ මෙච්චර කල් හිටියේ? මෙසේජ් එකක්වත් දැම්මේ නැහැ මට. ඔකුණට හරි ගියාද? හරි ගියා නම් කමක් නැහැ. අද ආයේ ආවේ වැරදුනාද? ඉතින් ඉතින් සුදුලා මොකද වෙන්නේ ජීවිතේ? හොඳින් ඉන්නවද කට්ටියම? මම සෙට් එකක් තියෙනවා ඓෂාර මල්ලි, මදුශංක මල්ලි, අලුත් සමාජිකයෙකුත් එකතු වෙලා ඒඩිංගට. සමන් අයියා. හලෝ සමන් අයියා. ඔයත් එක්ක අනිත් කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. චානක තමයි මෙසේජ් එක දාලා තිබ්බේ.

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
3: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
4: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
5: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ.
7: මිනිස්සුන දීපු මේ සහනට කීතු කරන්නේ.
8: එයාට මයික් එක දුනවා ගියා කියවුනනෝ. ඉතින් අපිටත් දෙන්න එමන.
4: අර මන්ත්‍රී වාර ගේන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
5: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං
4: අහන්නේ. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
12: ඒ ලෙවල් අවසන් කළසිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0111 888 666.
15: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්සලන්
12: බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සියලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
16: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
17: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: අවන් ස්ටිකෙන් ටික පේ.
19: අපරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
20: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා.
21: අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
22: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
23: LOLC Finance. හරියන්න හරිම තැන.
24: වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
25: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
26: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
25: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
26: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
25: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
26: දැන්ම පොඩ්ඩකේ 9යි 9වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
25: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
23: සියත පොකට් මනි අනුග්‍රහය.
25: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
26: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook වලට තරබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික.
1: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
27: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
25: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
25: සහස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ. එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
23: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
24: සිකුරාදා.
0: සියත දිවයින පුරා

0: විශාර මල්ලි ඔයාට උම්මා එකක් දෙන්න බැරුණානේ සුද්දා. පස්සෙ දැක්ක මෙසේජ් එක එහෙම තියෙනවා. තරහ වෙලාලු හිටියේ මාත් එක්ක මේ කුණ්ඩසාලේ. කොල්ලෝ ටික මං දන්නෙත් නෑ අනේ ඔගොල්ලෝ තනියෙන් තරහ වෙලා. උම්මා එකක් දුන්නේ නැති නිසාලු තරහ වුණේ. අනේ ඉතින් මට කියන්න එපැයි. කියන්නේ તો තරහ වෙන්න එපා හොඳේ. මං දන්නේ නෑනේ. අපරාධනේ කාලේ නේද? එනිසා තරහ වෙනකොට කියලා තරහ වෙන්න. හාද? ඉෂාර මල්ලියට උම්මා එකක් ඕනේ නේ. මුවා.
1: Let me sing a cute story. Pay attention, listen to me.
0: බියගම වසන්ත කුමාර සිරිත් ඉන්නවා අහගෙන.

ලස්සනයිද සින්දු ටික? මානුර ජයනාත්, ආව එකතු කර ගන්නවා මේකට. මම දන්නවා මේකට ආසයි කියලා. ඊළඟට කිමුලා, ඔයාවත් එකතු කර ගන්න.

0: ස්වාමි මෙයා කසාද බැඳල තියෙන මාවනමේ බිත්ති.
1: බිත්ති?
0: බිත්ති බදාගෙන ඉන්නට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
2: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
3: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
4: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
5: Listen up Colombo. Vietnam is calling.
6: Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
7: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
8: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්.
11: අසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
12: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.70133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
15: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0.779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
16: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
17: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: අවන් ස්ටිකෙන් ටික පේ.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
3: Global University Partners කතා කරන්න 0.718 492 492 0.71 132 77 77
2: අරගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකේ ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන.
3: වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
18: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා.
17: අරේ ගම්මිරිස්. ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු. අද pocket money challenge එකෙත් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ pocket money දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0.714යි 151යි 152 අපිට WhatsApp කරන්න.
0: Yatha pocket money.
17: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
0: 98.2 98.4
7: පන්නේවගේ කමුකකේ
9: ඔප්‍රේක්
7: නෑවගේ
9: පති මුරේ
7: ස්පයින මචං
9: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

හවස 4:00 විනාඩි 47 වෙලාව. WhatsApp messages තෝගයක් තියෙනවා. දැන් හැබැයි අවසානයට ඇවිල්ලා තියෙන නිසා මම ඔබට යෝජනා කරනවා මේ වෙනකන් සින්දුවක් හම්බුනේ නැත්තම් නම ටයිප් කරලා ස්පේස් එකක් තියලා ගම ටයිප් කරලා ඉන්නත් පොඩ්ඩක් බලාගෙන. මොකද අන්තිම සින්දුවට හරි මට නම් ගම් ටික කියලා යන්න ඕනේ. නැත්තම් වීකෙන්ඩ් එකේ මට සැනසීමක් නැහැ. මම මතක් කරනවා අයියෝ ගොඩක් කට්ටිය නම් කියන්න බැරි වුණානේ. ඕ! ඇත්ත. මගේ හිත මෙතන තියෙන්නේ. ඔබේ ළඟ තියලා තමයි යන්නේ මම යනකොට. ඔබ මතක් වෙනවා මට. මම දන්නවා ඔබටත් මාව මතක් වෙනවා කියලා. සමන්ත මං හරි නේද? වීකෙන්ඩ් එකේ මාව මතක් කරනවා නේද? ඕලු ඕලු. අනිවා කියලා එවලා තියෙනවා. ඒකනේ මං දන්නවා. ඊළඟට කවුද මේ? වාසන ගම්පහේ නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. හමන සුරඟ ඔයා, ගලන ගඟත් ඔයා, මුහුදේ රළත් ඔයා, සුදු කොච්චිය ඔයා. තව තියෙනවා. අද ෆ්‍රයිඩේ සුදා, හිතට අවුල් බබා, ආයෙන්න ඔයා, මණ්ඩේනේ සුදා. දවස් දෙකක් බබා, ඉන්න එපැයි බලා, තනියටවත් සුදා, දීලා යන්න උම්මා එකක් බදා. බදාගෙන නම් උම්මා එකක් දෙන්න විදියක් නෑ සුදු. හරිද? අම නිකන් මෙහෙම එකක් දෙන්න. ඔයා හිතාගන්න මම බදාගෙන ඔයාට උම්මා එක දුන්නේ කියලා. හරිද? කොහොම හරි පුතා ආර්ය, හස්බන්ඩ් සමීර ආදරේ එකතු කරගන්න කියලා තමයි වාසනා කියලා තියෙන්නේ. ඊළඟට මම එකතු කරගන්නවා මේ අද කට්ටිය උම්මමයි ඉල්ලලා තියෙන සින්දු ඉල්ලලම නැද්ද කොහෙද? මටත් උම්මා එකක් ඕනේ කියලා ඉන්දි මෙසේජ් එකක් දාලා තියෙනවා. හලෝ සුදු නෝනා, අදවත් නැද්ද? චූටි බබා, චූටි දූ, අතනියෙන්ලු ඉන්නේ. මං ඉන්නේ ආගේ තනියට නේද?

0: பிறன்னு சேத சேத பாத்திரே விதோசா
1: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම් වෙනවා.
0: සියත පාත්‍රේ විදහාසා උදේ 7:50ට අනුග්‍රහය CDB leasing හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්න මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
4: සම්පූර්ණ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටක් වාසි.
5: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676 252 3020.
6: සරණ මහල් රන් සමරුම. සරණ මහල් නොගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 දිනදීදී කැරට 22 සියලු රණ්ඩාභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක්. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
7: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
8: සෙලාන් බැංකුවට යුරෝමනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: මට ඇයි හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
10: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
11: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
12: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
13: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
14: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා.
15: එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ

0: Oh makalah.
1: Saya nak kaya.
0: Lasan kan? Oh makalah. Oh makalah.
1: Eh lasan tu kira dulu tu.
0: Oh makalah.
1: Nah awak kata tu bagian. Di sini lasan kalau dah dan depan ni ada apa?
0: Aneh an. Man netta make ni kang.
1: Magul gak aku lagi.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
5: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons

0: ප්‍රියත දෙවයිනපුරා
1: රයිට් මගන්න හදන්නේ වට්සප් මෙසේජස් දාපු කට්ටිය ඉන්න ගොඩක් ඉන්නවා.

සංජීව ඇතුළු රන්වින් එක සෙට් එක හොමගමාන්ඩ දයානී ඉල්ලඟට වර්ජිනියා තිලක් තෙන්න කෝන් පෙළියන්දල රංග හෝමාගම දුම්බර ලලිත් ඔක්කොමල්ලා අදරෙන් එකතු කරගන්න.

0: ෂෙරටන් කළම්ඹු ඉඳන්න මෙසේෂකක් තාල තියෙනවා. එයා කියලා තියෙනවා ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක හරිම ආකර්ෂණීයයිලු. ඔයයි කටහඬේ තියෙන ඒ සූදුවට එයාතර නිය කමට අපි ගොඩාක්
1: ආසයි.
0: සුපිරියටම කරනවලු ෂෝ එක. අද නම් හිත සතුටින් ගෙදර යන්න පුළුවන්.
1: Thank
0: you, මෙසේජ් එකට.

0: සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी।
1: තායිලන්තයේ නිදහස් වීසා ලබා ගැනීමට සාකච්ඡා. සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා යෝජිත ද්විපාර්ශ්වික වීසා නිදහස් කිරීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තායිලන්ත බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ තායිලන්ත සංචාරයට සමගාමීවයි. ශ්‍රී ලාංකිකින්ට තායිලන්තයේ රැකියා අවස්ථා දසදහසක් ලබා දීමට අදාළ එකඟතා ගිවිසුමකට අත්සන් තැබුණා. ගිවිසුම් මගින් තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සහ සේවා නියුක්ත කිරීම සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත කරනු ඇත. ඉනෝන්ගේ අයිතිවාසිකම් සුභසාධනය සහ ආරක්ෂා ප්‍රවර්ධනය කිරීමට නියමිතයි. ශ්‍රී ලාංකිකින්ට නිපුණතා මත පදනම් වූ සහ යහපත් විදේශ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමටද මෙම ගිවිසුම් උපකාර වන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. තවත් දේශීය පුවතක්. භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් නිසි හැසිරවීමක් නොමැතිවීම හමුවේ මෙරටට පැමිණීමට නියමිත ඩොලර් පිටතට ගලා යාමක් සිදුවන බවයි ලංකා භාණ්ඩ ප්‍රවාහන හා සේවා සංගමේ සභාපති ඉනාම් කෆූර් පැවසුවේ.
2: ගාණ වැඩි කරගන්න පුළුවන්. එතකොට තව දේවල් අපිට ගොඩක් දේවල් කරලා මේවා හසුරවන්න පුළුවන් ලස්සනට. හැම හසුරවන්න නැති එකිනෙක දෙන්නේකේ මේ ක්‍රියාපටිපාටි හින්දා මේ මුළු ලංකාවට ඉන්න ඩොලර් 300 500 වැනි ලොකු මහා විශාල ධනයන් මෙහෙට එන්නේ. අනිවාර්යෙන් ලංකාවට තියෙන බිස්නස් එක අහිමි වෙනවා. ඒතර අහිමි වෙනකොට මේ වගේ ඉතා සූක්ෂම ලෙස කරන බිස්නස් අපි මෙහෙට ගෙනාවොත් තමයි මේක අවිර කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් එන්නේ.
1: සියත ප්‍රධාන පස් අවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙතෝලි සෑම මොහොතක්ම

0: RDB யூத் பிளஸ் ரூம் கினுமா
1: මොකදනේ මං ඊයේ කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මටන් දැන් එපා වෙලා තියෙන්නේ.
2: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
3: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
4: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
5: 98.2 98.4 සියත

0: සතියක් කත වෙලා ගිහින්
1: මේ සතියේ සිකුරාදා දවස තමයි මේ.
0: ආ මේසවලට හරි මේ ගහන්න සිකුරාද මේසට ගහන්න එපා. මේසට ගහලා කතා කරන්න බැරි මොකද
1: පාර්ලිමේන්තුවද?
0: මේක පාර්ලිමේන්තුව මේක මේ හාල් වල මිල පාලනය ගැන කතා කරන මීටිම කියලා
1: හිතුවා.
0: මේසට ගහන්න
1: හරි
0: මිනිස්සු තරහ ගියාම
1: මේසට ගහනවා.
0: ඔබ මේ ඒක කමන්නෑනේ තරා ගිහිල්ලා මට මල පැඩලා ඉන්න මං ගිහින් මේසෙට ගහලා එන්නම් කියලා මිනිස්සු යනවනේ. හොඳයි නේද?
1: ඔව්.
0: මිනිස්සු තරා ගියාම කරින් මාන්නමික වැඩ කරන්නේ.
1: මොනවද කරන්නේ මගලෝ?
0: ඒ කියන්නේ නොකලනම් හොඳයි කියලා හිතන ඔක්කොම ටික කරනවා නේ මිනිස්සු තරා ගියාම.
1: මිනි මරනවා.
0: මිනි මරනවා. මෙහෙමයි. ඒ අර එවලේ තරහට මිනි මරණයකට පොඩි උසාවියක් තියෙනවා.
1: පොඩි එක්ස්කියුස් එකක්.
0: එක්ස්කියුස් එකක් තියෙනවා.
1: දඬුවම චූ.
0: සෙනික කෝපි
1: කරන්න පුළුවන්.
0: තුක්ක් නෙවෙයි ටික ලොකුවට ලිහිල් වෙනවා. සෙනික කෝපි වලට ලොකු එකක් තියෙනවා.
1: එහෙනම් ඉතින් හැමෝටම පුළුවන් නේ මට සෙනික කෝපි කියලා කියන්නේ.
0: ඒකයි දුකි ඌ හැකේ ගිහිල්ලා ඕන තරම්.
1: ඔප්පු කරන්න මම.
0: ඔප්පු කරන්නත් එපා.
1: සෙනික කෝපි ඔප්පු කරන්න.
0: අන්න ඒක තමයි වැඩේ. අන්න ඒක තමයි සැන්ඩි වැඩේ. ඔය අනවශ්‍ය දේවල් කල්පනා කරන්න එපා.
1: හොඳ නෑ නේ.
0: හොඳ නෑ නේ. ඔයාට කර දේවල් කල්පනා කරන්න බෑත් එක්ක නේ. නිකම්ම කර දේ ඔයා බැරි දේවල් කල්පනා කරන්න.
1: අයියෝ මගේ කැරක්ටර් කමතක වෙනවා.
0: ඒක හරි හරි. අන්න හරි. එතකොට දැන් ග්‍රැවිටි. දැන් ග්‍රැවිටි. මිනිසු කේන්ති ගියාම මිනිසුන්ගේ බ්ලයින්ඩ් සයිඩ් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු මොකක් හරි එක දෙයක් සම්බන්ධයෙන් එල්බගෙන ඒ කාරණේ සම්බන්ධයෙන් තද තරහක් හෝ තද උවමනාවක් ඔළුවට ආවම මිනිසුන්ගේ බ්ලයින්ඩ් සයිඩ් වෙනවා. බ්ලයින්ඩ් සයිඩ් වෙනවා කියන්නේ එක දෙයයි පේන්නේ. අනික පේන්න ඕන තව ගොඩාක් දේවල්
1: පේන්නේ.
0: පැත්තෙන් සයිඩ් එකෙන් පිටිපස්සෙන් තියෙන දේවල් සේරම පේන්නේ නැතුව ගිහිල්ලා මෙහෙම මූණ ඉස්සරහ තියෙනක විතරයි පේන්නේ. දැන් ඔන්න මන්නේ ලස්සන උදාහරණයක් කියන්න.
1: හරි.
0: මේ සතියක් දෙකක් ඇති මේක සිද්ධ වෙලා ඉන්දියාවේ තරක් ගමක බොහාරි කියන පැත්තක තියෙන පොඩි ගම්මානයක. ඒ ගමේ ඒගොල්ලෝ හරි හරක්ට ගෞරවයෙන් සලකනවානේ ඉන්දියාව. පොඩි සමහර කණ්ඩායම් ගවයව දේවත්වයෙන් තමයි සලකන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ගමේ ඔය පොඩි ටවුන් එකේ එහා මෙහා ඇවිදින ඔය තියෙන දෙයක් කාලා රෙහෙම ඉන්න හරක් කීප දෙනෙක් ඉන්නවා.
1: හරි.
0: හරි. මිනිස්සු ඒගොල්ලන්ට කෑම දෙනවා, එහෙම බලා කියා ගන්නවා. Hindu දේව ධර්මයෙන් තියෙනවනේ යම් තැනක් ගවයට. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ උසස් කොට යව සලකනවා. ඔහොම ඉන්න අතරේ මේ ගමට කරන්ට් එක දෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ඒ ටවුමේ. ඒ ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් එකක් ගැළවිලා වැටෙනවා මේ ගමේ මිනිස්සු ආදරය කරන අර හරකගේ ඇඟට. වැටිලා කරන්ට් වැදිලා මේ හරක මැරෙනවා. හරක මැරුණාම මිනිස්සුන්ට හොඳටම කේන්තියක්.
1: ඉතින් කේන්තිකේ හරක මැරුණා.
0: හරක මැරිච්චෙන්ද ගමේ ආදරණීය
1: හරක
0: යකෝබ් අපේ හරකව මැරුවා මේ ට්‍රාන්ස්ෆෝමරේ. මෙහෙම ට්‍රාන්ස්ෆෝමර් මොකටද කියලා පොල්ලු අරගෙන ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමරේට ගහලා කඩලා ඒ ට්‍රාන්ස්ෆෝමරේ වයර් ඔක්කොම ගලවලා ට්‍රාන්ස්ෆෝමරේ බිමට පෙරලලා දැන් හරි සන්තෝසයි මිනිස්සුන්ට. අපි පලිය ගත්තා. අපේ ආදර ගව සම්පත සැන්ඩි සමාන්ට නමක් තිබුණේ. අපේ ආදර ගව සම්පත මරාගත්ත ට්‍රාන්ස්ෆෝමරේ කනවයකෝ
1: කැඩු
0: කඩල බිදල දාලා සරි සතුටින් ආඩම්බරෙන් ගෙදර ගිහිල්ලා බලනකොට මල
1: හරි මෝඩයි අනේ.
0: ඒක තමයි මං කිව්වේ. තරහ කියන්නේ මිනිස්සුන්ගේ බ්ලයින්ඩ් සයිඩ් කරන මිනිස්සුන් අන්ධ කරන.
1: ඕක නම් බ්ලයින්ඩ් සයිඩ් නෙමෙයි මගලෝ. ඔයා කියපු කතාව කියන්නේ
0: ඒක ඔයාවත් කරන්න ඇති තරමේ මෝඩ වැඩක් නේ අප්පා. ඒක මේ වගේ මූණ ඇඳලා තිබුණේ මමවත් කරන්න ඇති මෝඩ වැඩක් නේ. මේ මිනිස්සු කරලා තියෙන බාක් මේක ගැන කතා කරගෙන ගියොත්
1: මට තමයි පෙරලෙන්නේ.
0: මට තමයි මේ ට්‍රාන්ස්ෆෝමරේ ඇඟට පෙරලෙන්නේ.
1: හරි ඉතින් අද අපි වැඩි පටන් ගත්තා.

0: අපි අද කතා කරනවා
1: මටත් වැඩිය බොහොට කංකරන මිනිස්සු ගැන.
0: මට බෑ.
1: අපි අද කතා කරනවා DFCC හෝම් ලෝන් ගැන. අපි කතා කරනවා
0: පුංචි කාර් නිවස ගැන,
1: නිවස ගැන. ඒත් එක්කම අපි ඩග්ලස් ඇන් සන්ස් ගැනත් කතා කරනවා. ඒ ඔක්කොම අරම අපි සැන්ඩිට වඩා බෝඩ වැඩ කරන මිනිස්සු ගැනත් කතා කරනවා. හොඳ හොඳ ලාඩම්
0: හැන්දෑ ජාමේ.

0: හිත පිරෙන්න සියත.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළ.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahbili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0.117 888 666.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000. NIBM The City University, The place to be.
10: හොඳ නම් ඉන්නෙත් හොඳ
11: අය. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
13: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: ඉරසර සංචාරක ව්‍යාපාරයක් 2025 දී සංචාරක පැමිණීම 23,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම $3,219,000ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් ₹1,300,000ක්ද බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ₹1,250,000ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
15: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
16: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
19: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම ගිග් ප්ලස් account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
9: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0.114 700 550
7: අමතක 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පෙයි
1: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
13: C
20: සියත දිවයින පුරා

0: Ladang.
1: Deweni gong wedi.
2: Well, the tarahan mo gaydi. Tarahan di ba?
1: Mamu gari tarahan ni. Mugo manggan eh. Kian ni?
2: Ay, kon karpu kaman ka. Deweni gong wedi. Kian ni ka? Tarahata wagi.
1: මමකට තරහයි.
2: මම තරහ ගන්නේ පාසැන්ඩි පිස්සුද? තරහන තව මොඩ වෙන එකනේ වෙන්නේ තරහන.
1: මං තරහ ගන්නේ නැහැ.
2: මං තරහ ගන්නේ නැහැ. කියලා කියන්නේ තරහෙන් නෙවෙයි. ඒක වරුයි. ඒක මම හරියට දැකලා තියෙන මිනිස්සු විතර කියන එකක්. ඇයි ඇයි ඔයිති වා තරහ මොකද? නෑ නෑ නෑ මං තරහෙන් නෙවෙයි. තරහෙන් නෙවෙයි මං කියන්නේ.
3: තරහෙන් නෙවෙයි කියන්නේ.
2: මං තරහ ගන්නේ නෑ කියද කහපන් මට තරහ ගින්නේ නෑ මේ මේකත් ඇත්තටම මේ ඉන්දියාවේ වෙච්ච වැඩක්
1: ඉන්දියාවේ ගොඩක් ඒ වගේ වෙනවා නේ
2: ඔව් ඔයා හරියන්නේ හෙට 2018 ඉන්දියාවේ
1: මට තරහ යන්නේ
2: ඉන්දියාවේ ජෝධපුර වල තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. ඒ එක ගමක මිනිස්සුන්ට මේ වතුර ප්‍රශ්නයක් තිබිලා තියෙනවා.
1: අහහ.
2: පානීය
1: ජල හිඟයක්.
2: ජලය පිළිබඳ ප්‍රශ්නයක්. වතුර නැහැ. හරි වතුර හිඟයක් තිබිලා ඒගොල්ලන්ගේ ගමට වතුර දෙන වතුර ටැංකියේ වතුර නැහැ. නිකන් තරහ වෙලාවකට විතරක් එකට වතුර චුට්ටක් එනවා. ඒ ටික මිනිස්සුන්ට යන්තම් බෙදලා දෙනවා. ඊට පස්සේ වතුර නැහැ. ඔහොම ප්‍රශ්න. ඉතින් එක එක විදිහට මේකට ට්‍රයි කරලා බැරි තැන මිනිස්සුන්ට හතරම තරහා ගියා. මිනිස්සු තනියෙන් තරහා ගියා වගේ නෙවෙයි සැන්ඩි.
1: සෙට් එකක්
2: වෙනක කඩදායමකට තරහා ගියා කියන්නේ ලෝක ලෙඩක්.
1: අර ට්‍රාන්ස්ෆෝමරේ වගේ තමයි.
2: ඒ වගේ තමයි. මේ ඉති කට්ටියට තරහා ගිහිල්ලා

අල්ලයිට පුං එම්මෙල්ලේට ගහලේ ලෝල ගහලේ ලෝල ටැංකිය තිල් කරලා බහැලා දුන්න වැඩේ කියලා බලනකොට තමයි ආයි වතුර එනකොට එන වතුර ටික යනවා. ඒ කියන්නේ අර ඉඳලා හිටලා හම්බෙන වතුර ටිකවත් ආයි ටැංකිය හදා ගන්නකම් ගන්න විදියක් නැහැ. ටැංකිය හදා ගන්න දැන් විදියක් නැහැ. එම්එල්ඒ තරහ වෙලා ලොබෙකට එක්ක එම්එල්ඒ ඔයාලු කර ගන්නකම් ටැංකිය හදා ගන්න විදියක් නැතුව සෑහෙන ලොකු ජරමරයක් එතන වෙලා තියෙනවා. ටැංකිය වතුර නැහැ කියලා තරහට ටැංකිය හිල් කළා කියලා කියන්නේ ආයේ ඉතින් ජෝදාපුර සමානයි හෙට්ටිපොළ වෙන වැඩක්.

0: පුළුවන් රසවත් කරයි.
1: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳපොලේ.
3: අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.

0: පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
1: මිලාන් පැස්ටා
2: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
3: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
4: සියත
3: සිකුරාදා සියත දෙවයින පුරා

0: සමහර මිනිස්සු මම දැකලා තියෙනවා මකලෝ කේන්ති යනවා වාහනේ කැඩිලා. කේන්ති යනවා පොළවේ ගහන්න හදනවා. මම උසලා පොළවේ ගහනවා මේක.
1: වාහනේ
0: පොළවේ ගහනවා. ඊළඟට ගරාජ් එකේ
1: ගහනවා. බැරි. මාත් දැකලා තියෙනවා මිනිස්සු කැඩි. වාහනේ දැන් කොහරි ගමනක් යන්න ගියාම වාහනේ ස්ටාර්ට් වෙන වාහනේට පයින් ගහලා බොනට් එකට අතින් ගහලා එහෙම ගෙදර මිනිස්සුන්ට බැනාන ගහලා එහෙම කියලා ස්ටාර්ට් වෙනවා වාහනේ.
0: කරි අවුලක් තියෙනවා පුතා වාහනේ. අවුලට බෙහෙත් කරන්න ඕනේ නේද?
1: අන්න ඒකයි වැඩේ. මෙහෙමයි කොහොමටත් ඉතින් මේ ඔය අනිත් ප්‍රශ්න වගේම තමයි. වාහනයක ප්‍රශ්නයක් ආවොත් ඔයා වාහනේ එක්ක තරහ ගිහිල්ලා එහෙම ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ. සමහර විට ඒ වාහනෙන් එන ප්‍රශ්නේ තියෙනවනේ. ඒ ප්‍රශ්නෙට ඊට කලින් යම් කිසි දවසක ඔයාම කරපු ගොන් වැඩක් තමයි වග කියන්න ඕනේ.
0: අනේ
1: හරි. වාහනේ පොඩි සද්දයක් දානකොට වාහනේ මේ
0: ගානකොට
1: ඔව් පැදන් යන වාහනේ නිකන් මිස් කරනවා නම් ස්ටාර්ට් කරන්න යනකොට එක සැරේ ගැහුවාම
0: ස්ටාර්ට් වෙන්නේ
1: නැත්තම් මේ පොඩි පොඩි සිම්ටම්ස් ඔයා අඳුර ගන්න ඕනේ. පොඩි පොඩි රෝග ලක්ෂණ වගේක් පෙන්නු කරනවා කොල්ලා.
0: තොබට් එක මෙම පැදගෙන ගියොත් ඉස්සරහට අමාරු වෙන්න පුළුවන්.
1: ඔය පොඩි පොඩි ලෙඩට බේත් කළේ නැත්තම් කොල්ලා එක්තන් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ වාහනේ ස්ටාර්ට් කරනකොට එකපාර ස්ටාර්ට් වෙන්නේ නැත්තේ ඔයා අන්තිම වතාවේ වාහනේ ප්ලග් සෙට් එක මාරු කරනකොට ඔයා NGK ප්ලග්ස් දාන්න නැතුව වෙන මොන හරි ජරාවක් දාගත්ත හින්දා වෙන්න පුළුවන්.
0: ඔව්.
1: වැරද්ද වාගේ වෙන්න පුළුවන්. ඔයා වාහනේ එක කේන්ති අරගෙන වැඩක්
0: නැහැ.
1: ඔයා වාහනයක් පාවිච්චි කරනවා නම් ඒ වාහනේට ආදරෙන් සලකන්න ඒක හරියට මේන්ටේන් කරන්න. අන්න ඒ වැඩේට ඔයාට උදව් කරන්න තමයි DSL අලෙවි නියෝජිතයෝ 3000ක් විතර ලංකාව පුරා විසිරිලා ඉන්නේ. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් يعني ශේත්‍ර පහක ඒගොල්ලන්ගේ බිස්නස් එක විහිදුවලා ඉන්න ඔටෝ පාර්ට්ස්, එනර්ජි ටයර්ස් කියන ඉන්ඩස්ට්‍රි වල අපි මේ අද කතා කරන්නේ ස්පෙයා පාර්ට්ස් කියන කාරණාව සම්බන්ධයෙන් ඔටෝ පාර්ට්ස් ගැන. NGK ස්පාර්ක් ප්ලග්ස්. මේ සාමාන්‍යයෙන් ඉතින් මෝටර්සයිකලයක් පදින වාහනයක් පදින ඕන කෙනෙක් දන්න බ්‍රෑන්ඩ් එකක් NGK ස්පාර්ක් ප්ලග්ස් කියලා කියන්නේ. සැන්ඩි අඳුරගන්න මේ NGK ස්පාර්ක් ප්ලග්ස්. NGK ස්පාර්ක් ප්ලග්ස් මේ ඉන්නේ සැන්ඩි. මෙයා ඔයාව අඳුරන්නේ නැහැ මෝටර්සයිකලයක් පැද්දට.
0: හායි NGK.
1: මෝටර්සයිකලයක් පැද්දට මෝටර්සයිකලේ උමනාවටම ඔය යනවා මිසක් එහාට මෙයා. ඒ කියන්නේ උඹට කියන්න චාලි මෝටර්සයිකලේ තමයි සැන්ඩිට බෙහෙත් අරන් දෙන්නේ. ඒ තරම් සැලකිලිමත් වාහනේ ගැන ඉතින් එයා NGK දන්නතුව ඇති. කොහොම හරි ලෝකේ ලීඩින් ස්පාර්ක් ප්ලග් බ්‍රෑන්ඩ් එක තමයි NGK කියලා කියන්නේ. ලංකාවට ගෙන්වලා බෙදා හරින්න අවුරුදු 40ක් තිස්සේ ඔබේ අපේ විශ්වාසය දිනාගෙන ඉන්න DSL කණ්ඩායම. NGK ප්ලග් කියන්නේත් සමහර වාහනවල OEM එකක් ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනුෆැක්චර් කෙනෙක් හැටියට ඒගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නවා ගොඩාක් වාහනවලට. ඉතින් වාහනේ හරියට රේස් වෙන්නේ නැත්තම් පැදන් යන වාහනේ නිකන් එන්ජින් එක මිස් කරලා ආයි අල්ලනවා වගේ දැනෙනවා නම් එක සැරේ ස්ටාර්ට් වෙන්නේ නැත්තම් වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා වාට හිතෙනවා නම් එන්ජින් එකේ ටෝක් එක දැන් මදි ඉස්සර වගේ පිකප් එක නැහැ වගේ ඒවා හිතෙනවා නම් හිත බල බල ඉන්න එපා. වාහනේට ඉතින් මේ කොත්තමල්ලි පොල ගොඩ දාන්න බෑනේ
0: නේද?
1: ඉස්පිරිතාලයට කොත්තමල්ලි ටිකක් බීලා හිටියාගේ මිනිස්සුන්ට
0: වාහනේකට එහෙම බෑනේ.
1: ඒ හින්දා ටග් ගාලා ගිහිල්ලා ඔරිජිනල් ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් ගෙනල්ලා විකුණන DSL ඩීලර් කෙනෙක්ගෙන් NGK ස්පාර්ක් ප්ලග්ස් අරගන්න.
0: ඔයා දන්නවද මකලෝ දුක කියන එකත් කේන්තියට හැරවෙනවා කියලා?
1: අපොයෝ
0: දුක දරාගෙන ඉඳලා අවසානට එක කේන්තියක් වෙන්න පුළුවන්. සමහර මිනිස්සු මම දැකලා තියෙනවා ජීවිතේ අර බලාපොරොත්තු වෙච්ච දේවල් හොප්ස් තියෙන ඒව කරගන්න බැරි වුණාම දුකෙන් ඉන්නවා. ඉඳලා ඒව කරගන්න බැරි වුණාම ඒගොල්ලෝ කේන්ති ගන්නවා. කේන්ති ප්‍රතිඵලත්තම සමහරට සිය දිවි හානි කරගන්න යනවා. بس තව මිනිහෙක්ට බනිනවා. එක එක විදි තියෙනවනේ කේන්ති පිට කරන. සමහර වෙලාවට ඔයාට ඇවිල්ලා ඇති ඔයාගේ ගේ හදාගන්න වැඩේ කරගන්න බැරි වෙලා තියෙන දුකෙන් ඉඳලා ති සෑහෙන කාලයක්. ඒක කේන්තියක් වෙනකන් ඉන්න එපා. යන්න DFCC එකට. එතන ඒගොල්ලෝ දෙනවා හෝම් ලෝන්. අනිත් එක අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. හදිසි ඉක්මනට ගෙවන්න. අවුරුදු 2ක් ඇතුළත ඔයගොල්ලෝ ගෙවලා දාන්න ඕනේ. එහෙම කියන්නේ අවුරුදු 30ක් යනකම් නිදහසේ ගෙවන්න ඔයාට පහසුකම හදලා දීලා තියෙනවා. අනිත් එක තමයි අවුරුදු 20ක් යනකම් ස්ථිර පොලි අනුපාතයට තමයි ඔයාට ඒ ලෝන් එක පාස් කරලා දෙන්නේ. ලී කෙවිලි ගත්තොත් මකලෝ සෑහෙන අඩුයි. ඒ කියන්නේ ගේන්න බැරි දේවල්. එහෙම ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ. ඒ නිසා ඔයාට ලේසියෙන් පහසුවේ ඔයාගේ ලෝන් එක දවස් 10ක් ඇතුළත පාස් කරගන්න පුළුවන්. ඒ නිසා වාගේ හිතේ තියෙනවා නම් මොකක් හරි බලාපොරොත්තුවක් මං ගෙයක් හදන්න ඕනේ කියලා දුකෙන් ඉන්න එපා. යන්න DFCC ළඟම තියෙන ශාකාවට, නැත්තම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 01 112 35 02 02.

0: ಸತ ಪಿರೆನ್ನು ಸಿಯತ
1: ಡ್ಯೂಲಕ್ಸ್ ಅಕ್ವಾಟಿಕ್ ಡ್ಯಾಮ್ ಪ್ರೊಟೆಕ್ಟ್ ವತುರಟ ಲಂಗ್ ವೆನ್ನುವತ್ ಬೆ ಎಲ್ಗಿ ಫಂಗಸ್ ಡರ್ಟ್ ವಲಟ ಕಿಸಿಮ ಚಾನ್ಸ್ ಕಕ್ನೆ
0: ඔබත් ඒ ලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be.
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම
9: කියලා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක
10: අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
11: ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
12: ශ්‍රීලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
13: දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එක මලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. SCL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
16: සරණ මහල් රන් සමරුම සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 දිනයන්හිදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකු අවස්ථාවක්. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
18: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේක්ක බඩුවල ලස්සන.
19: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
18: එයාගේ නම සීතා. සීතා මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
20: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
21: 98.2 98.4
22: අද විතරයි සිකුරාදා
23: සියත දෙවයින පුරා.

0: සැන්ඩි, මේක නියම ගොන් කතාවක්.
1: නියම ගොන් වැඩක්.
0: නියම වැඩක්.
1: කොකෝ කියන්න බල.
0: මේක දිල්ලියේ සිද්ධ වෙලා තියෙන 2016.
1: දිල්ලියෙත් ගොන් වැඩ වෙනවා.
0: නැතුව මේ වගේ තමයි.
1: කොළඹ වගේ.
0: ඕ නැතුව මේ වැඩේ වෙලා තියෙන්නේ. ඒත් හිටපු MLA කෙනෙක්ව ඇරස්ට් කරලා තියෙනවා පොලිසිය. හරිද? දැන් එයාව අත්අඩංගුවට අරගෙන පොලිස් ස්ථානයට අරගෙන ඇවිල්ලා. දැන් මේ MLA ගේ කියන්නේ යා පොලිටිෂන් කෙනෙක්නේ. MLA කියන්නේ දේශපාලඥයෙක්නේ. එයාගේ ඇච්චෝ බැච්චෝ ඉන්නේ සහයට දැනීලා. හෙන්චයියෝ සහචරයෝ එන 50%ක් විතර ඇවිල්ලා පොලිසියට යන පාර බ්ලොක් කරගෙන දැන් එන උද්ඝෝෂණයක් මේ එයාව නිදහස් කරන්න කියලා. තඩංගුවට ගත්ත MLA ව නිදහස් කරන්න කියලා පොලිසියට යන පාර බ්ලොක් කරගෙන උද්ඝෝෂණයක් යනවා. මේ වැඩේ පැත්තෙන් එහෙන් යනවා.
1: හරි.
0: ඒ ඇසි දැන් අර අත්තඩංගුවට පත්ලා ඉන්න MLA එක එක දහංගට කල්පනා කරනවා කොහොමද දැන් මේකෙන් බේරෙන්නේ කියලා.
1: හරි.
0: හරි. මිනිහට කවුරු හරි ලෝය කෙනෙක් පණිවිඩයක් දෙනවා. පපු අල්ලන් වැටෙන්න, පපු අල්ලන් වැටෙන්න කියලා. හරිද? පපු අල්ලක් වැටුනහම
1: හට් ඇටැක් වගේ.
0: ඔව්. ඒතකොට ස්පිරිතාලට ගෙනහිල්ලා දානවනේ. ඒතකොට පොඩි නිකන් පොලිසියේ රිමාන්ඩ් එකේ හරි ඉරේ විලංගුවේ හරි ඉන්නවට වඩා ඒ
1: ස්පිරිතාලේ ඉන්නක හොඳන්නේ.
0: ඉන්න පුළුවන්නේ. පපු අල්ලක් වැටෙන්න, පපු අල්ලක් වැටෙන්න කියලා ඔන්න MLA පපු අල්ලක් වැටෙනවා.
1: අයියෝ
0: ගාලා පපු අල්ලකට වැටෙනවා. දැන් පපු අල්ලක් වැටුනහම පොලිසියෙන් කලබල වෙලා ටක් ගාලා ඇම්බියුලන්ස් එකට කෝල් කරනවා.
1: හරි.
0: දැන් ළඟම ස්පිරිතාලෙන් ඇම්බියුලන්ස් එකනව විදගෙන පොලිසියට MLA ව ස්පිරිතාලෙ ගෙනියන.
1: හැබැයි
0: එතකොට MLA ගේ සහතරයෝ ටික පාර බ්ලොක් කරගෙන කිසිම වාහනයකට පොලිසිය පැත්තට යන්න දෙන්නේ නැහැ කියලා එන්න තඩි උද්ඝෝෂණයක්. එන්න ඇම්බියුලන්ස් එක ඇවිල්ලා එන්න හතර මුන් යන්න දෙන්නේ නැහැ ඇම්බියුලන්ස් එකට. මේ පොලිසිය ලෙඩෙක් ඉන්නවා. පොලිසිය ලෙඩෙක් ඉඳලා අපිට වැඩක් නැහැ. පොලිසිය අපේ MLA මහත්තයයි. MLA මහත්තයව නිදහස් කරගන්න අපි පාර අරින්නේ නැහැ කියලා. එන්න ඇම්බියුලන්ස් එක යන්නේ MLA වගේට තමයි. හැබැයි අර ඉන්න ආදී ටික දන්නේ ඇම්බියුලන්ස් එක යන්නේ කාවගේටද කියලා ඇම්බියුලන්ස් එකටත් තර්ජනය කරලා ඇම්බියුලන්ස් එක හරවල යවලා අර මිනිහා ටිකක් වෙලා පපු අල්ලන් ඉඳලා ඇම්බියුලන්ස් එක එන්නේ නැති තැන මේ බොරු හරියන්නේ නැහැ කියලා මිනිහා නැගෙල බර වතුර ටිකක් දෙන්න, වතුර ටිකක් දෙන්න කියලා වතුර ටිකක් බීලා අනේ පොලිස් කූඩුවේ ලැග්ගලු. ඉතින් බලන්නකෝ, ඒ කියන්නේ තමන්ගේ වටේ උනත් තියාගන්න ඕනේ පොඩ්ඩක්. හදිස්සියක් වුණාම මේ අබෑටේක තරම් විතර චුට්ටියට මොලේ පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සුම නැත්තම් ඔය වගේ හානවා. ඉතින්
1: හානවා, හොඳටම හානවා.
0: අපි දෙන්න වුණත් පරිස්සමෙන් ඉන්න ඕනේ චාල්.
1: මකල
0: ඈ
1: මොනාද කියවන්නේ?
0: නෑ නෑ මගේ අපි වුණත්
1: පරිස්සමෙන් ඉන්න කියලා චාල් දෙහා බලන් ඉඳලා හරියනවද?
0: හරියන්නේ නෑනේ. දැන් අපි අපි කතා කරන්න
1: පරිස්සමෙන් ඉන්න ඕන මිනිස්සු කට්ටියක් ඉන්නවා.
0: ඔව්.
1: හොර බෝකර කාරයෝ.
0: හරි. ඒගොල්ලෝ මේ පරිස්සමෙන් ඉන්න ඕනේ.
1: එහෙනම් කවුද?
0: අපි ඒගොල්ලන්ගෙන් පරිස්සම් වෙලා
1: ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපි පරිස්සම්. ඒගොල්ලන්ගෙන්
0: අපි පරිස්සම් වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය හොර බ්‍රෝකර්ලා ඉන්නව නේද? ඒගොල්ලෝ පුංචි කාර් නිවසෙන් පරිස්සම් වෙන්න ඕනේ.
1: අන්න හරි.
0: මොකද ඒගොල්ලන්ට ඔය නිදහසේ තමන් කරන බොරුව කරගෙන යන්න බැරි කරලා තියෙන්නේ පුංචි කාර් නිවස වගේ අවංක ස්පොට් එකක් අපිට තියෙන හින්දා වාහන.
1: ලංකාවේ හතර දිබ්බාගෙන් එනානේ කට්ටිය.
0: ඒකනේ හතර දිබ්බාගෙන් මිනිස්සු වාහන විකුණන්නත් එතෙන්ට එනවා.
1: ඕ
0: ගන්නත්
1: එතෙන්ට එනවා.
0: ඉතින් ඇත්තටම අර බොරු කියලා වාහන විකුණන හොර බ්‍රෝකර්ලා පුංචි කාර් නිවසෙන් පරිස්සම් වෙන්න එතෙන්ට ගියාම මිනිස්සුන්ට රැවටෙන්න දෙන්නේ
1: නැහැ.
0: වාහනේ පූර්ණ වශයෙන් ඒගොල්ලන්ගේ මූණ ඉස්සරහම තත්ත්ව පරීක්ෂාවක් කරලා හරි වැලියුවේෂන් එක කරලා ඒගොල්ලන්ට අවශ්‍ය නම් ලීසින් එක දාගන්න සිංගල් ෆිනෑන්ස් එකෙන් සපෝට් එක අරන් දීලා ඒගොල්ලන්ට අවශ්‍ය නම් ඉන්ෂුරන්ස් එක දාගන්න ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක්ගෙන් සපෝට් එක අරගෙන දීලා අයිතිකාරයත් එක්ක එලිපිට ගාන කතා කරගන්න ඉඩ ප්‍රස්තාව සලසලා දීලා තමයි ඒගොල්ලෝ වාහන විකුණන්නේ.
1: අන්න එහෙමයි මාළඹේ පුංචි කාර් නිවස වැඩ කරන්නේ. තක්සේරු සේවා පහසුකම, ඉන්ෂුරන්ස් පහසුකම, ලීසින් පහසුකම තියෙනවා. මේ දවස්වල ඒගොල්ලන්ගේ සිංගල් ෆිනෑන්ස් ලීසින් සමාගමේ නිලධාරීන් ඉන්නවාට ලීසින් එක දාගන්න ගියාට පස්සේ ඔයා දන්නේ දේවල් ඒගොල්ලන්ගෙන් අහගෙන හරියට ගැළපෙන ලීසින් එකක් දාගන්නත් පුළුවන්. ඒ තමයි මාළඹේ පුංචි කාර් නිවස. ඒගොල්ලෝ කියනවා අපි ඔබට හොඳ වාහන විතරයි දෙන්නේ, වෙන වාහන දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ නිසා අපි ඔබට කියන යන්න මාළඹේ පුංචි කාර් නිවසට. අපි ඇඩ්‍රස් එක මතක් කරා නම් පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළඹේ.
2: හවස 6:01 වෙලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාව විසින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාව වෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: නාමල් යලි බන්ධනාකාරයට විමල් ගැන පරීක්ෂණයක් කරන්නයි නියෝග. අධිවේගී ආසන පටි පැළඳීම ගැන දැනුම් දීමක්. දුම්රිය වර්ජනය මධ්‍යම රාත්‍රියේ අවසන්. දලදේශීය නිෂ්පාදිතයේ වර්තනයක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4 සියත

0: 라당.
1: අද සිකුරාද නේද සෙන්?
2: මේ මොකද මේක පාරටම සිකුරාද කියලා මතක් කරා. අපි පටන් ගද්දිත් කිව්වනේ සිකුරාද කියලා.
1: සතියේ අවසාන පැය භාගයේ මේ ගත වෙමින් පවතින්නේ නේද?
2: සතිය එහෙම කියන්නේ.
1: සතියේ අවසාන පැය භාගයේ.
2: දුකයිද මම නැතු?
1: නෑ නෑ දුකයි නෙමෙයි අම්මේ. දැන් මේ හරියට සිකුරාද හවස 6 මාරට න්ියුස් පටන් ගත්ත ගමන් පාටි පාටි පාටි පාටි පාටි පාටි පාටි පාටි පොදුජාලි.
2: චින්චින්චින්චින්චින්චින්.
1: ඔයාව ගත්තා.
2: ඔව් ඉතින් මන්න තේකරින් පාටි දාන්න. ඒතකොට මං ඇවිල්ලා හරියන්නේ.
1: පාටිය කියලා වෙනවද? ඒ අපි පාටිය දාන්නෙම සැන්ඩි නෑ සැන්ඩි නෑ සැන්ඩි නෑ. ඒතකොට සැන්ඩිට ඉන්වයිට් කාඩ් බෑ.
2: බෑනේ බෑනේ.
1: පාටිය නැති.
2: හරි.
1: පාටිය වාං පාටිය.
2: Okay.
1: ලස්සන කතාවක් තියෙනවා.
2: මොකද්ද?
1: මේක නියම කතාවක්. මේ කතාවේ දුෂ්ටයා.
2: දුෂ්ටයා
1: වීරයා කියලා දෙන්නේ.
2: හරි.
1: හරිද? වීරයා තමයි ඔසෙට් ලෝඩි.
2: ඔසෙට් ලෝඩි.
1: ඔසෙට් ලෝඩි. කැලිෆෝනියාවේ තමයි මෙයා හිටියේ. 1985 තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේ කතාවේ දුෂ්ටයා කවුද දන්නවද?
2: කවුද?
1: ඔසෙට් ලෝඩි.
2: අනේ.
1: මේ කතාවේ වීරයා ඔසෙට් ලෝඩි. මේ කතාවේ දුෂ්ටයා ඔසෙට් ලෝඩි. හරි. ඔසෙට් ලෝඩි කැලිෆෝනියාවේ අධිකරණයක නඩුවක් දානවා. මගේ මානවයිතීන් උල්ලංඝනය වෙලා තියෙනවා මේ අසවල් පුද්ගලයා අතින්. එහෙනම් මට මෙන්න මේ අසවල් ප්‍රමාණයක වන්දියක්
2: අවශ්‍යයි.
1: අවශ්‍යයි මෙන්න මේ පුද්ගලයා. කවුද මේ පුද්ගලයා? ඔසෙට් ලෝඩි. කවුද නඩුව දාන්නේ?
2: ඔසෙට් ලෝඩි.
1: ඔසෙට් ලෝඩි. නඩුව දාන්නේ කාට විරුද්ධවද?
2: ඔසෙට් ලෝඩි.
1: ඔසෙට් ලෝඩිට විරුද්ධව.
2: මේ මිනිහට ට්‍රක්.
1: අංගද. සබඩ උසාවියත් එහෙම කල්පනා කරන්න ඇති. ඔසෙට් ලෝඩි තමන්ටම විරුද්ධව නඩුවක් දාගෙන තියෙනවා. තමන්ගේ අතින් තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වුණා. ඒ හින්දා තමන් තමන්ට වන්දියක් ගෙවන්න ඕනේ කියලා. හරිද? අධිකරණය මේක දිහා බලලා මේ පහළ අධිකරණයක් ඒගොල්ලන්ට දැන් නඩුවේ හරියට ડોකියුමන්ට්ස් ටික අරේ මේ ලීගල් ප්‍රොසෙස් එක හරියට ඇවිල්ලා තියෙනවා නම් ඒක දැන් සලකා බලන්න වෙනවා. මාර වැඩේ නේද?
2: ඒ පොඩ්ඩක් එනෝ
1: මේක බලලා. කිසිම පද්ධතියක් නැහැ. ඉන්නේ පැනල් ඔෆ් ජජ්ස්. පැනල් ඔෆ් ජජ්ස් මේ වරෙන් මචං මේ මාර නඩුවක් නී බම් මේ මේ මූ මුගෙම්ම වන්දිල්ලන්නේ මූට ට්‍රැක්ද? කොහොම හරි ඒගොල්ලෝ කියලා දෙනවා. හරි දැන් ෆැමිලි කාර්යයේ රිපෝට් එක ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ විත්තිකාරයා තමන්ගේ පැත්තෙන් ඩිපෙන්ඩන්ට් රිපෝට් එක ඉදිරිපත් කරන්න උසාවියට කියලා දවසක් දීලා තියෙනවා. ඒ දවසේ අරයා කාමේ එන්නේ නැහැ. ඩිපෙන්ඩන්ට් රිපෝට් එක
2: නැහැ.
1: මිනිහා ෆයිල් කරන්නේ. මිනිහා දැන් උසාවිය නෝ ඈ. උසාවිය ඇවිල්ලා
2: අරක නැහැ.
1: ෆැමිලි කාර්යය ඇවිල්ලා ඉන්නවද? ඔව් ෆැමිලි කාර්යය ඇවිල්ලා ඉන්නවා. එතකොට දැන් විත්තිකාරය ඇවිල්ලා ඉන්නවද? නෑ විත්තිකාරය ඇවිල්ලා නෑ. ඒ කියන්නේ මිනිහා විත්තිකාරය ඇවිල්ලා බෙනේ හිටින්නේ. ඊට පස්සේ විත්තිකාරයාගේ පැත්තෙන් ප්‍රකාශය ඇවිල්ලත් නෑ. මේ නඩුවත් විකාර සහගතයි. උසාවිය මොකද කරන්නේ?
2: නඩුව නිෂ්ප්‍රභ කරනවා.
1: නඩුව අයින් කරනවා. හරිද? ඊට පස්සේ නඩුව අයින් කළාම ඔසෙට් ලෝඩි ඇපීල් කරනවා නඩුව.
2: අයියෝ මහක්.
1: හරි. මෙයා නඩුව ඇපීල් කරලා ඇපීල් කෝට් එකට නඩුව අරගෙන යනවා. දැන් ඊට පස්සේ ඇපීල් කෝට් එකේදී මේ නඩුව ගත්තාම ඒකෙත් ඉතින් තියෙන්නේ දැන් තමන් තමන්ටම නඩුව දාලා ඊට පස්සේ තමන් තමන්ටම නඩුව පෙරදිලා ඊට පස්සේ තමන් තමන්ටම එරෙහිව ඒ නඩුව අභියාචනා කරලා තියෙනවා. අන්තිමට දැන් උසාවිය කල්පනා කළ නඩුව ආර කීපයක් ගිහලා මේක තේරුමක් නැති එකක්. මේ තේරුමක් නැති නඩුවකට විත්තිකාරයව පටලවපු හින්දා පැමිණිලිකාරයා විත්තිකාරයාගේ නඩු ගාස්තු ගෙවන්න ඕන
2: කියලා. හරිනේ.
1: එහෙම තීන්දුව දෙන ගමන් උසාවිය කල්පනා කළාලු ඉතින් දැන් මේක කිසිම තේරුමක් නැහැ. පැමිණිලිකාරයත් ඔසෙට් ලෝඩි, විත්තිකාරයත් ඔසෙට් ලෝඩි, විත්තිකාරයාට පැමිණිලිකාරයා නඩු ගාස්තු ගෙවනවා කියලා. ඉතින් කොහොමත් ඌම තමයි නඩු ගාස්තු ගෙවාගෙන තියෙන්නේ. ආයි මේ නඩුව අරගෙන උසාවිකාරය යන්න එපා කියලා අවවාද කරලා නඩුව නිෂ්ප්‍රභා කළා කියලා තියෙනවා.
2: ආයි සුප්‍රීම කෝට් එකේ
1: දා. ඔව් කොහේ යයිද දැන් ඇතුලින් ගහන මිනිහා වැඩේ නතර කරලා දිනවා කොහමද?
2: තාමත්
1: මං හිතන්නේ කාටවත් හිතා ගන්න බෑ මිනිහට පැනලා තිබුණ
2: ට්‍රැකර්
1: මොකද්ද?
2: මානසික ලෙඩක්. මානසික ලෙඩක් ඒක නම් මොකක්ද?
1: අයියෝ හිතන්නේ නැද්ද මෙහෙම? කම්මැලිකමට කලා වෙන්න බෑ.
2: මොකද්ද මංගලෝ කම්මැලිකමට කරන්නේ? ඔය වගේ දෙයක් නිදා ගන්න පුළුවන් කම්මැලිකම.
1: හිතන්නකෝ කම්මැලිකමට කොච්චර ෂෝක්ද කියලා. මිනිහා කොයිතරම් හිනා වෙද්ද වැද්ද ගෙදර කියලා. උසාවියේ මගේ වඩ නඩුව මට විරුද්ධව නඩුවා. උසාවියට
2: නෑ මම කියන්නේ මේ වගේ මිනිස්සු තහනම් කරන්න ඕන. ආයි නඩුවක් අරගෙන පැත්ත පලාතේ එන්න බෑ.
1: උසාවි භූමිය තහනම්.
2: Right, okay, අපි මොකක්ද කතා කරන්නේ?
1: අපි පුංචිකාර් නිවස ගැන මතක් කරමු. මේ පැය වේගෙන් ගත වෙන හින්දා පුංචිකාර් නිවසෙන් වාහනයක් ගන්නවා යන්න හිතනවා නම් යන්න මාළඹේ පුංචිකාර් හන්දියට. පුංචිකාර් හන්දියෙන් පුංචිකාර් පාර දිගේ මීටර් 600ක් විතර යනකොට ඔන්න හම්බෙනවා
2: පුංචිකාර් නිවස.
1: ඒතර සාමාන්‍යයෙන් ඕනම වෙලාවක වාහන 400ක් විතර විකුණන්න දාලා තියෙනවා.
2: කට්ටියට ඉතින් 400 මෙහ විකිනෙන්නේ නැද්ද කියලා.
1: විකිනෙන්නේ නැහැ නෙවෙයි, හොසෙට විකිනනවා. හොසෙට එතනට වාහන
2: එනවා.
1: ඒ හින්දා එතන ඕනෑම වෙලාවක වාහන 400ක විතර ප්‍රමාණයක් වාට දා. අපි මේ 400 ඉලක්කම කොච්චරවත් කියන්නේ ඔයාට එච්චර චොයිස් එකක් තියෙනවා එතෙන්ට ගියාම.
2: රයිට්.
1: එතෙන්ට ගියාම ඔයාට වාහන ගොඩාක් බලලා ගොඩාක් වාහන අතරින් ඔයා ආසම එක තෝරගන්න පුළුවන්. තියෙන මොකක් හරි එකකට කැමති වෙනවා වෙනුවට ගොඩක් තියෙන හින්දා. ඉතින් එතනින් වාහනේ තෝරගෙන වාහනේ ඕනම් පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් ඉල්ලගෙන ඒකත් කරගෙන එතනින්ම වාහනේ ෆිනෑන්ස් කරගන්න සිගර් ෆයිනෑන්ස් එකින් උදව් ගන්න ඕනේ නම් එතන මේ කට්ටියක් තියෙනවා. ඔයාලට වාහන ඉන්ෂුරන්ස් එක දාගන්න ඒජන්ට් කෙනෙක් ඕන නම් එතන මේ කට්ටියක් තියෙනවා. ඒ ටික ඔක්කොම කරගෙන අයිතිකාරයත් එක්කම ගාන කතා කරගෙන වැඩ ටික ඒගොල්ලෝ ලෑස්ති කරලා දෙනකම් පුංචි කාර් නිවසේ ලස්සන කැන්ටින් එකෙන් නේද
2: කිඹුල බනස්
1: සතුටින් වාහනේ අරගෙන යන්න පුළුවන් තැනක් මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. මම ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

0: අද අපි කතා කළා හරි ප්ලග් එක තෝරලා කොහොමද අරගන්න කියලා. ඊට පස්සේ තමන්ගේ වාහනේ ස්පාක් ප්ලග්ස් අප්සෙට් ගිහිල්ලා නම් වාහනේ වාට විවිධ ඉඟි දෙනවා ඔයා ඒක අඳුරගන්නේ කොහොමද කියලා අපි කතා වුණා. ඒ හැම එකටම ඔයාට උත්තරේ ගෙනල්ලා දෙන්නේ ඩග්ලස් & සන්ස් ලිමිටඩ් කියලාත් අපි අද කතා වුණා නේද?
1: අපි ටයර් ගැන කතා කරන්නේ නැද්ද මකලා?
0: ඒකයක්
1: ඒ ටයර්
0: ඕ ඒවා තියෙති ඕ GT radial continental tires තියෙන ඒවා DSL තමයි. හැමදාම ටයර් ගැන කතා කර කර ඉන්න බෑ මෙතන.
1: තව ගොඩක් තියෙනවානේ.
0: ඔව් ඔයා මේ හැමදාම ගෙදර ගිහිල්ලා කණ්ණාඩියෙන් බලපල අයියෝ ටයර් අයියෝ ටයර් කීකී හිටියද මේ මේ වැඩසටහනේ මේ උදේවා ටයර් ගැන කීකී. අද NGK ස්පාක් ප්ලග්ස් ගැන අපි කතා කළේ.
1: ඒ
0: ගැන මතක් කරන ගමන් අපි මතක් කරන්න ඕනේ DSL කියලා කියන්නේ ස්පෙයාර් පාර්ට්ස් මාකට් එකේ, විශේෂයෙන් අපි කියන්නේ ආෆ්ටර් ඔටෝ මාකට් එකේ මාර තැනක් දිනාගෙන ඉන්න කණ්ඩායමක් සමාගමක්. ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකට ඕන කරන ඉන්ටර්නැෂනලි රෙකග්නයිස්ඩ් බ්‍රෑන්ඩ් 200කට වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ ලංකාවට ගේනවා. තාම ජෙනුයින් ක්වලිටි බඩු තමයි ඒගොල්ලෝ අරගෙන එන්නේ. ඉතින් හුඟ දෙනකොට ඇති ප්‍රශ්නයක් වාහනවලට ස්පෙයාර් පාර්ට්ස් ගන්නකොට කොහොමද විශ්වාසවන්ත තැනක් හොයාගන්නේ, කොහොමද ඒ ස්පෙයාර් පාර්ට්ස් විකුණන හාදයා මාව ඇන්දුවද නැද්ද කියලා මං දැනගන්නේ. ඒක දැනගන්න තියෙන හොඳම විදියක් තමයි එයා DSL එකේ ඔතරයිස් ඩීල කෙනෙක්ද කියලා හොයලා බලන එක. ඒගොල්ලගේ ඩීල නෙට්වර්ක් එක 3000කට අධිකයි. සෑහෙන පිරිසක් රටවටාම ඉන්නවා. ඊටාම විශ්වාස කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශ්වාස කරන්න පුළුවන් බ්‍රෑන්ඩ්ස් වල ජෙනුයින් ප්‍රොඩක්ට්ස් විතරයි ඒගොල්ලෝ ඔයාට ගෙනල්ලා දෙන්නේ.
1: රයිට්. හලෝ අම්මි. ඩොකියුමන්ට්ස් ඔක්කොම හරි. අපේටත් දෙන්නේ කොහගත්තා? මකලෝ අපේට ඉන්නෝ. ලෝන් එක ගන්න හරි වැඩේ තියෙනම මෙහෙමයි.
0: මං කියන්න
1: දවස්
0: නෑ ලෝන් එකට අපේට මං සයින් කරන්න ඕනේ නෑ. ඔයාට කීයක් වරද බන් දෙන්න? මොකද ඒකට කොහොමවත් අද්දුකට වෙන්න මම අස්සම් කළොත් එහෙම
1: බෝ මෙහෙම කියන්නේ මාව ක්‍රිබ් එකට දා එනිකම් ගිහිල්ලා.
0: ඔබේ මං කියන්නේ මේ ඇත්තටම මම මේ කියන්නේ මේ මේ DFCC බැංකුව මේ සැන්ඩිහෙම ආවොත් ලෝන් ගන්න දෙන්න නම් එපා. අනිවාර්යෙන් පොල්ල තියලා පාරන මෙයා නම් ගෙවන්නේ.
1: මං ආසම දේ මකලෝ මෙතන තියෙන දවස් 10න් ලෝන් එක පාස් කරනවා කියන එකට.
0: ලෝන් එක පාස් කරනවා නෙවෙයි දවස් 10න් සල්ලි අතට. සල්ලි ටික අතට දවස් 10.
1: දවස් 10න් සල්ලි ටික වෙන වෙන තැන්වලට ගියාම අපි මාස ගාන රස්තියදු වෙනවා. අනිත් එක අවුරුද්දක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. ලේසි නිදහසේ වැඩේ බලාගෙන ඉන්න පුළුවන්. අනිත් එක තමයි අවුරුදු 20ක් යනකොට ආට ස්ථීර පොලිය
0: අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවරයි.
1: පොලිය
0: වැඩි වෙන්නේ අඩු වෙන්නේ නෙමෙයි. පොලිය අඩු වෙනවා කියන එක හරියක කලාතුරකින් සිද්ධ වෙන එකක්නේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නිතිපතා පොලිය වැඩි වෙන එක. එතකොට ආට අවුරුදු 20කට පොලිය ස්ථාවර කරලා දුන්නම අවුරුදු 20ක් යනකම් ඒක ඇත්ත තේරුම අවුරුදු 20ක් යනකම් පොලිය වැඩි වෙන්නේ.
1: ඒක තමයිනේ.
0: සායපදිවට වට අවුරුදු 30ක් වගේ දීර්ඝ කාලයක් හම්බ වෙනවා මේ ලෝන් එක ගෙවලා ඉවර කරන්න. ඉතින් හවුසින් ලෝන් එකක් ගන්නවා නම් යන්න ඕන නියම තැන ඔය තියෙන්නේ.
1: යන්න ළඟම තියෙන DFCC බැංකුවේ ශාඛාවකට නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ ටෙලිෆෝන් නම්බර් එකට කෝල් කරලා තව විස්තර දැනගන්න 011-2-35-02.
2: රන්ඩන්!

0: හිත පිරෙන්න සියත.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 071-133-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
4: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාරුවකි.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindua Eka Eka Hatai Atasi Asu Atai Hayasi Hata Haya
7: America Exa Janapathia Exa Rajadhania Italia Australia Nava Zealandi Singapore Vage Ratawal Da Hatakata Meyawana Ape Alumix
8: Aluminium Ona Tara Alumix නම් ඉස්තර.
9: A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University. The place to be.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන.
12: Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook. මුල්ලි සමගෝකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයි.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා
14: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: තිරසර සංචාරක ව්‍යාපාරයක් 2025 දී සංචාරක පැමිණීම 23,60,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3,219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
16: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
17: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
19: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
20: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
21: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමී
22: අතිවිශ්වසනීය ගමනකට Jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක මෝටරය ලීටර 35ක storage පහසුකම David Peris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 011-4700-550 අමතන්න
23: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න
24: Avance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
25: Avance ticket ටික pay
1: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තා.
26: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
2: සියත දිවයින පුරා

0: ัง
1: ada pi awasar kata
2: yes
3: meka pi කබ්‍රිතාන් නෙන් තමයි මේ කතාව හැන්.
2: හරි.
3: හරි බ්‍රිටිෂ් සුද්දෙක් කරපු ගොම් වැඩක් ගැන කියන්නේ. හරි.
2: ඉන්දියාවේ වගේමද?
3: ඔව්. ඊටත් එහා ටිකක්. මේක හොරේ.
2: හරි.
3: මම ඉහළ පුංචි ෂොප් එකක් අඩලා තියෙනවා.
2: හරි.
3: පොඩි ෂොපින් මෝල් එකකට යාබදව තියෙන පුංචි ෂොප් එකක්. ඒක ඔය පොඩි විවිධ ඉලෙක්ට්‍රොනික බඩු විකුණන තැනක්. ඔය අලුත් ගැජමැටික් තියෙන ඒව විකුණන තැනක්. මිනිහා ඉතාම සූක්ෂමව තමයි මේ ගිහිල්ලා තියෙන්නේ ගැජමැටික් කඩේක. අනිවාර්යෙන් ඒකේ CCTV අරවමව තියෙනවා. මිනිහා ඇවිල්ලා CCTV වල මේ පවර් ලයින් එක කපලා CCTV වලට මාට්ටු වෙන්නේ නැතුව එහෙම ඇවිල්ලා දැන් කඩේ පෙට්ටි පෙට්ටි වල තියෙන බඩු මුට්ටු ගාවනේ මිනිහා ඒ තියෙන සමහර අයිටම් මිනිහා අඳුරන්නේ
2: නැහැ. ආ මොකද්ද කියලා බලනවා.
3: ඔය අලුත් තාක්ෂණික ගැජමැටික් තියෙනවා. මිනිහා එච්චර ඒව ගැන ලොකු අදහසක් නැහැ. සමහරව හරියට අඳුරන්නේ නැහැ. සමහරව දන්නවා මේක ෆෝන් එකක්, මේක බැටරියක්, මේක හෙඩ්ෆෝන් එකක්. සමහරව දන්නේ නැහැ. ඒත් ඒවත් දාගන්නවා බෑග් වලට. දාගෙන මේ සෙවුඩ තියෙනවා. තව කිසියම් මිනිහා දාගෙනවා පැකින් කඩපු කිසියම් ගැජමැටික් එක. මියා ඒකත් තරම් බලලා මොකද්ද දන්නේ නැහැ කියලා ඒකත් දාගන්න. දාගෙන මිනිහා මාරු වෙලා යනවා. යනකොට මේ මග යනකොටම මේ
2: පිටිපස්සෙන් එනවා.
3: මේ පොලිසියෙන් ඇවිල්ලා මේ වැවිල හෙඩ්ලයිට් ගහලා අයින් කරලා නවත්තන්න කියලා මිනිහත් දැන් මොකුත් උනේ නෑ වගේ නිකන් පාරේ යන ගමන් පොලිසියෙන් නැවතුගේ නවත්තලා වාහනේට ලයින්ලා පොලිසිය කන කොහෙද යන්නේ? මම මේ ගෙදර යනවා. ආ කොහෙද ගියේ? මේ ෂොපින් ගියා. ආ මොනවද ගත්තේ? මේ ඉලෙක්ට්‍රොනික බඩු වර්ගයක් ගන්න ගියා. ආ කොහො බලන්න මේවා සල්ලි දීලාද ගත්තේ? ඔව් සල්ලි දීලා ගත්තා. බොරු කියන්න එපා, හොරෙක් නේද ගත්තේ? ඇසේ දැන් මිනිහා අන්දොස්සලා කල්පනා කරනවා මේක කොහොමද
2: දැනගත්තේ
3: කියලා. බලනකොට අර මිනිහාර අන්තිමට මේසෙ උඩ තිබිලා බෑග් එකට දාගෙන තියෙන GPS ට්‍රැකර් එක. ඒක විදිහ හොරකම් කරලා පැඩලා යන ගමන් මිනිහා ට්‍රැක් කරන්න පුළුවන් ඩිවයිස් එකකුත් හොරකම් කරගෙන තමයි
2: ගිහින්දියේ
3: තියෙන්නේ. ඉතින් මං හරි කැමති හොරු එහෙම මෝඩ වෙනවා.
2: මෝඩ හොරු මෝඩ වෙනවා
3: නයිති. මෝඩ වෙනවාට
2: මම අල්ලගන්නේ මේ සිනමා කලෝ.
3: කාවෙත් අපි දකිනවා දැන් මේ දවස්වල එහෙම මෝඩ විදියට හොරකම් කරපු හොරු වර්ගයක් අහුවේගෙන අහුවේගෙන යනවා.
2: ඒවයි තින් මෙහෙම ලේසියෙන් අහුවේවි කියන්න බෑ
3: ඉතින්. නෑ නෑ මෙහෙමයි සමහර ඒවා ඔව් උසාවිය කොප්පු කරන එක ටිකක් අමාරු වෙනවා.
2: හැබැයි දන්නෝ දනිත.
3: ජන්නෝ ජනිත. එහෙම ජන්නෝ ජනිත කියලා පෙනි පෙනි තිබියදී ඒ හොරු පස්සෙන් යන තවත්
2: කඩායමක්
3: අය ඉන්නවා. තව කඩායම් ඉන්නවා.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නාමල් යළි බන්ධනාකාරයට විමල් ගැන පරීක්ෂණයක් කරන්නයි නියෝග. අධිවේග ආසන පටි අද මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්යයි. දුම්රිය වර්ජනය මධ්‍යම රාත්‍රියේ අවසන්. සෞදියට ඉතාලි සහය.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදමින් හදවත් සනසලා.
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කර.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ජපාන් තාක්ෂණින් ජපානෙම නිෂ්පාදනය කරලා ජපානෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපාන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, Aqua Prius XUV වැනි hybrid ජපාන් වාහන සඳහා විශේෂ යුවාසා VRLE ටෙක්නොලොජි එක, Wagoneer series සඳහා හරියන එකම බැටරිය, ජපාන් වාහනයේට ජපාන් බැටරියක්.
3: රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා එල්ල වෙන

0: මේතුමන්ත්‍රී නාමන් රාජපක්ෂ ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාකාරගත කර තිබෙනවා. එදින ඔහුගේ ඇපෙල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන බයස්රත් අසංගෙස් බෝතරකම සඳහන් කළේ. ඇපෙල්ලීමට අදාළ විත්තිය ලිඛිත දේශන ලබන 22 වනදා ඉදිරිපත් කරන ලෙස මහේස්රත්වරයා නියෝග කළා. පැමිණිල්ලේ ලිඛිත දේශන ලබන 25 වනදා ගොනු කළ යුතුයි. නඩුකරය අද කැඳූ අවස්ථාවේදී අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණ හමුවේ කරුණු ඉදිරිපත් කළා. ඔහු සඳහන් කළේ මෙම අල්ලස් චෝදනාවට සම්බන්ධ තවත් නඩුකරයකට මෙම සැකකරු පෙරේදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කළ බවයි. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වූ නඩුකරයට අදාළව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් චෝදනා මෙන්ම මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා අනාවරණය වීම හේතුවෙන් පරීක්ෂණයේ අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකාබද්ධව සිදු කරනු ලබනවා. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියේ විමර්ශනයට අදාළව හිටපු කතානායක චමල් රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කරගත් බවයි. කතානායක නිල නිවසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ශමීන්ද රාජපක්ෂ නමැති සැකකරු විදේශගතව සිටීම පිළිබඳ චමල් රාජපක්ෂගෙන් ප්‍රකාශ ලබා ගත්තා. සුසන්ත චමින්ද රත්නායක සහ දිමුතු සංජය නමැති පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබා ගත්තේ අල්ලස් කොමිසම විසින්. සිද්ධියේ පළමුවන සැකකරු වන කපිල චන්ද්‍රසේන මිය ගියා. දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක පලාකොස් ඇත්තේ ඔස්ට්‍රේලියාව වෙතයි. තුන්වන සැකකරු වන ශමීන්ද්‍ර රාජපක්ෂ අමෙරිකාවට පලා ගොස් තිබුණා. සැකකාර නාමන් රාජපක්ෂ සහ සාක්ෂිකාර නිමල් පෙරේරා සිටින ඡායාරූප හමු වී ඇති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. සැකකරුට අදාළව දූෂණ විරෝධී පනතේ 149 වගන්තියට අනුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කළා. එම තත්ත්ව යටතේ අධිකරණයට ඇප ලබා දිය හැක්කේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණයි. නඩුකරයේ සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් අධිකරණයේ විසින් වරෙන්තු නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමක් කළේ මහේස්ත්‍රාත්වරයා විසින්. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ අමෙරිකාවට පලා ගොස් සිටින ශමීන්ද රාජපක්ෂ සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති බවයි. ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් රතු නිවේදන ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවේ. ඔහු සඳහන් කළේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර සියලුම සැකකරුවන්ට එරෙහිව කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි. සැකකාර නාමන් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද ප්‍රනාන්දු අධිකරණ හමුවේ කරුණු දක්වන ලැබුවා. එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වා ඇති බවයි ඔහු සඳහන් කළේ. නීතිඥවරයා පැවසුවේ ඊට අදාළ වාර්තාවේ කිසිදු ස්ථානයක සැකකරුගේ නම සඳහන් වී නොමැති බවයි. සැකකරුට ඉන්දියාවේ සංචාරක නිරත වීමට ආරාධනයක් ලැබී ඇති බවත් ඒ ඇප ලබා දීමට සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙසත් ඔහු ඉල්ලීමක් කළා. ලබන 26 වනදා හඟුරන්කෙත විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් ආරාධනයක් කර ඇත්තේ නාමන් රාජපක්ෂ වෙතයි. සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීමෙන් එම කටයුත්ත ඉටු කිරීමට නොහැකි බවත් ඒ ආරාධනාව කළ භික්ෂුන් වහන්සේට කරන අගෞරවයක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඔහු මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට අප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණුත් සුවිශේෂී කරුණු වශයෙන් සැලකීමට හැකියාවක් නොමැති බවයි. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු ජනක්ත සිල්වා තීන්දුවක් ලබා දී තිබුණා. බුද්ධ දර්ශනය අනුව දූෂණයෙන් මිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එම තීන්දුව තුළින් අවධාරණය කර ඇති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. අංගුත්තර නිකාය සහ සූත්‍ර පිටකොස්සේ විනිසුරුවරයා බෞද්ධ දර්ශනයට අනුකූලව දූෂණයෙන් මිදීමේ වැදගත්කම් පෙන්වා දී තිබුණා. එවැනි තත්ත්වයක් ඇතිකරගන්නේ නම් යහපත් බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවේ. බැලිකම බේනමැති සිද්ධියක් සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මකයි. එහිදීද රුපියල් මිලියන 175කට අධික සැක කටයුතු මුදල් ලැබීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් එම මුදල් ලැබී ඇත්තේ නිමල් පෙරේරාගේ ගිණුමට බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවා. මේ අතර විමල් වීරවංශ කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇත්තැයි සෝපන්න ලෙස කළ ඉල්ලීමක් පිළිබඳ විමර්ශනයක් සිදුකර කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළා. පසුගිය 12 වනදා පැවති රැලියකදී ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී තිබේදැයි සෝපන්න ලෙස ඉල්ලීමක් කළේ අල්ලස් කොමිසම විසින්. අල්ලස් කොමිසම් විසින් ඉදිරිපත් කළ සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මෙම ඉල්ලීම සිදු කළා. වර්ජන හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු ඇති පාඩු රුපියල් කෝටි 6කට ආසන්න බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ පවසනවා. ඒ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ දුම්රිය වර්ජනය සාර්ථක බවයි.
1: නියමිත පරිදි දුම්රිය ධාවනය කරගන්න බෑ. අඩුම තරමෙන් ඔබතුමාගේ සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමේ දෙකට කරන්න පිටුවාගත් තමත්ත ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපතිවරයා ඔහු වැඩවචනයට සහභාගි වෙන්නේ නැහැ කියනවා. ඔහුගේ කාර්යාලය විවෘත කරාද කියන එක බොහොම පැහැදිලිව කියන්න ආසන වෙන් කිරීමේ කාර්යාලයේ ප්‍රධානියා විදියට වැඩවචනයට සහභාගි වුණේ නැහැ කියලා මේ දින දෙකේ 48ක අතිකාලත් ගනිමින් රජයේ මුදලුත් ගනිමින් වෘත්තීය සටන් මාර්ගයෙන් ඉවත් වෙලා තමන් වැඩ කරා කිව්වනම් ඔහුගේ කාර්යාලය විවෘත නොකරේ ඇයි? ආසන වෙන් කිරීම කියන්නේ විදේශීය සංචාරකයන් එනවා, දේශීය සංචාරකයන් එනවා. දුම්රිය ධාවනේ අඩාල වුණාට හැබැයි හෙට ඉඳන් අනිවාර්යයෙන්ම දුම්රිය සාමාන්‍යකරණය වෙනවා.
0: දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘත්තීය සමිති විසින් දුම්රිය සාමාන්‍ය අධිකාරිය සිදු කළ රාජ්‍ය මුදල් අහිමි කිරීම පිළිබඳ පැමිණිලි කළ බවයි එම සංගමයේ සඳහන් කළේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිතිය ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මකයි. අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ඒ ක්‍රියාත්මක වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට රජයේ දැඩි උත්සාහයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැසුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
2: යටපත් කරන උත්සාහය තමයි මේ ආරම්භ කරලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම. එතකොට 22න් ඍජුවම වෙන දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වයේ අධිකරණයේ නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නීතියේ ආධිපත්‍ය ප්‍රපතල තර්ජනයකට ලක් වෙනවා. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සහ මුලින්ම හෙලසෙනවා. රට තුළ අධිකරණය පිළිබඳව ලක්ෂ 220ක් ජනතාව තුළ තිබෙන විශ්වාසය සහ මුලින්ම බිඳිය. එතකොට මේ ක්‍රියාව සඳහා අපි විපක්ෂයක් හැටියට මුලින්ම ප්‍රධානතම විධිමුරේ පත්තු කරලා නිද්‍රාශීලීව පසුබට වෙලා හිටපු පාර්ශ්වයන් අවදි කරවල ත වශයෙන්ම අපි තමයි විශේෂයෙන්ම 22කට විරුද්ධව ලොකුම කාර්යභාරය ඒක පාර්ලිමේන්තුව තුලත් කර ඉන් පිටතත් කර ජාත්‍යන්තර එක්කත් කර පක්ෂ සිදු දෙනා එකතු කරලත් කර
0: සමගයේ ජනබලවේගයේ මහලේකම් රංජිත් මධුම බණ්ඩාර පැවසුවේ දූෂිත ක්‍රමවේදය වත්ම නාටු යටතේද ආරම්භ වී ඇති බවයි.
3: ගයක් නෑ කිව්ව, ඉන්න තැනක් නෑ කිව්ව, මාදිවල ගෙවල් හිටපු කට්ටිය තට්ටු තුනේ හතරේ ගෙවල් හදලා තියෙන පළවෙනි අවුරුද්දේකට විතරක් නෙවෙයි, සමහර අයගේ බැංකුවල රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් මුදල් තියෙන විදිය අපි දැකලා තියෙනවා. මේවැනි ත්‍රාග තමයි විජය ආජාවදන මැතිතුමා විවාහකරේ එතුමගේ සංකල්පය, එතුමගේ දර්ශනය ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරනවා. හැබැයි තව එකක් කියන්න ඕන, විජය ආජාවදන මැතිතුමා විධායක ජනාධිපති ක්‍රමයේ ගේනකොට JR මරපු කියපු කටේ වගේම මේ අවුරුදු ගානේ 1978 ඉඳලා අවුරුදු 48ක් CR විපාකිය විධායක ජනාධිපතිගේ විපාකිය සියල්ල විධායක ජනාධිපතිගේ බලතල පාවිච්චි.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පැවසුවේ ආණ්ඩුවෙන් මේ වනතේ කිසිදු සංවර්ධනයක් සිදු නොමැති බවයි.
4: ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි කියලා අපි දැක්ක ජනාධිපතිතුමා රට වටේ යනවා. අපි දන්නේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි කියනකොට කාටද සුබ කියලා. මේ රටේ ගොවියෝ ටික අද ඇඬු කඳුලින් කාලය ගත කරන්නේ, සාමාන්‍ය පාරිභෝගිකයා ඇඬු කඳුලින් කාලය ගත කරන්නේ, ඒ වගේම සියලුම ශේෂ්ත්‍ර නියෝජනය කරන ව්‍යාපාරිකයාගේ ඉඳලා සෑම කෙනෙක්ම කනස්සල්ලෙන් ජීවිතයක් ගත කරන තත්ත්වයට පත් කරලා, එතකොට මේ ජනාධිපතිතුමා රට වටේ ගිහිල්ලා රටට සුබයි කියලා කියන්නේ කාටද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සුබ ඇති එතුමුලයි කන්නෑමට. අපි දැක්ක මාලිගාවේ ඉදි වෙනවා රම්මි සුබ ඇති වෙනවා. තව කට්ටිය වෙන වෙන විදියට මගේ ආර්ථිකය වර්ධනය කරගෙන තියෙනවා. ආණ්ඩුවේ කට්ටියට සුබ වෙලා තියෙනවා. හැබැයි රටේ ජනතාවට නම් අසුබ තමයි සිද්ධ වෙලා තියෙන කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
5: අද නොරොච්චෝලේ වැඩ කරන්නේ බාගෙට. ඩීසල් විදුලිය තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. ඒ හොරකම ගැන වගේ මගක් කන්ටේනර් 323 එළියට දෙදියා පරීක්ෂා කළේ නැහැ. දැන් කුඩු කන්ටේනර් අල්ලුවා. අල්ලපු DID ට විරුද්ධ පරීක්ෂණ කරනවා. මේ වගේ හොරකම් කරන ගමන්, ඒ ඔක්කොම කරන ගමන් හොරුවල්ලනෝ කියලා තමන්ට තර්ජනයක් වෙන, තමන්ට අභියෝගයක් වෙන දේශපාලන චරිත සහ එහා බැඳුණු චරිත ඉලක්ක කරලා දඩයමක් කරනවා. ඒක තමයි වෙන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිවාදියෙක් නැති දේශපාලන පිටියක් නිර්මාණය කරගන්න.
0: අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10 මෙගාවොට් 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. ඒ ජනාධිපති අනු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයේ සහ විදුලි පද්ධතියේ ස්ථායීතාව ඉහළ නැන්වීමේ අරමුණින් බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කරනු ලැබුවා. දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවේදී ජාතික පද්ධතියට මුදාහැරිමින් සිදුවනු ඇතේ. මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවකින් යුතු බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම සමස්ත ව්‍යාපෘති යටතේ ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කළ බැටරි ගබඩා පද්ධතිය එහි පළමු ව්‍යාපෘතියයි. ඉතිරි ව්‍යාපෘතිද කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
6: රාත්‍රී කාලයේ සූර්ය බලයේ නොමැතිවීම නිසා අතිරේක වෙන කාලය අපිට විශේෂයෙන් පොසිල ඉන්ධන හරහා තමයි ගන්න වෙන්නේ. බොහෝ වෙලාවට අපිට සමහර අවස්ථාවන් තියෙනවා ඩීසල් වලිනුත් මේ විදුලි ජනනය කරන්න වෙන. ඉතින් මෙන්න මේක වළක්ව ගන්න නම් හොඳම විසඳුම තමයි අපිට මෙන්න මේ අද දවසේ ඔබත් මාත් සහභාගී වෙලා ඉන්න මේ බැටරි මත ගබඩා කරලා රාත්‍රී කාලයේදී ඒක භාවිතා කරන එක. මේ වෙනකොට මෙගාවොට් 160ක ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මේ අවුරුදු අවසන් වෙන කලින් මේ මෙගාවොට් 160ම ජාතික පද්ධතියට එකතු කරගන්න පුළුවන්කම ලැබේ. ඒ වගේම තවත් මෙගාවොට් 400ක් 150ක් සහ 150ක් ආදී වශයෙන් 150ක් ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා වලට ආදී වශයෙන් මේ ආකාරයේම බැට් ගබඩා කරන ලන්සු කැඳවුම් කටයුතු අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා.
0: රටට කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ මේ පිළිබඳ රජය අවධානය යොමු විය යුතු බවයි.
7: සියල්ලම වගේ විශේෂයෙන් බස්නාහිර පළාත තියෙන අපරණ සංවර්ධන කලාප බොහොමයක් වගේ දැනටමත් පිරීලා තියෙන්නේ. ඉතින් අපි අලුතෙන් අපරණ සංවර්ධන කලාප හඳුනා ගන්න ඕනේ, ඒවට කලාප නිර්මාණය කරන්න ඕනේ. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ආයෝජකයන්ව ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අපේ BOI එක තමයි තියෙන්නේ, Board of Investments නැත්නම් ලංකා ආයෝජන මණ්ඩලය. ඉතින් ඒකේ ප්‍රතිසංස්කරණ වෙන්න අවශ්‍යයි ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්. මොකද දැනට තියෙන ආකෘති අනුව ආයෝජකයන් වෙන රටවල් වලට ගිහිල්ලා ආයෝජකයන් හොයාගෙන උන්ට ලංකාව ගැන විස්තර කියලා ලංකාව ඇයෝන් ආයෝජනය කරන්න ඕන වගේ කියලා එන ක්‍රමවේදය තරමක් දුර්වල මට්ටමක තියෙන්නේ. ඉතින් ඔය වෙනස්කම් ටිකවත් තව වෙනස්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඔය වෙනස්කම් ටිකවත් අපි කරගත්තේ නැත්නම් අපිට ආර්ථිකය වර්ධනය කරගන්න අමාරුයි.
0: භාණ්ඩ ප්‍රවාහණය සම්බන්ධයෙන් නිසි හැසිරවීමක් නොමැතිවීම හමුවේ මෙරටට පැමිණීමට ඇති ඩොලර් පිටතට ගලා යාමක් සිදුවන බවයි ලංකා භාණ්ඩ ප්‍රවාහන හා සේවා සංගමේ සභාපති ඉනාම් කෆූර් පැවසුවේ.
8: ගාන වැඩි කරගන්න පුළුවන්. එතකොට තවද දේවල් අපිට ගොඩක් දේවල් කරලා මේවා හසුරවන්න පුළුවන් ලස්සනට. හැම හසුරවන්නේ නැති එකෙක් දෙන්නේ මේ ක්‍රියාපටිපාටි හින්දා මේ මුළු ලංකාවට ඉන්න ඩොලර් 300 500 වැනි ලොකු මහා විශාල ධනයන් මෙහෙට එන්නේ. අනිවාර්යෙන් ලංකාවට තියෙන බිස්නස් එක අහිමි වෙනවා. ඒතර අහිමි වෙනකොට මේ වගේ ඉතා සූක්ෂම ලෙස කරන බිස්නස් අපි මෙහෙට ගෙනාවොත් තමයි මේක අවිර කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් එන්නේ.
0: අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා පුද්ගලයන් සඳහා ආසන පටි පැළඳීම අද මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්ය වන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වමින්.
9: මාර්ග අනතුරු නිසා අපිට අහිමි වෙන දරජාතික නිෂ්පාදිතය පැත්තෙන් ගත්තොත් අහිමි වෙන ප්‍රමාණය 3% 5% අතර කියලා කියයි. අපේ 2026 GDP එක ඩොලර් බිලියන් 113ක්. ඒතර ඒකෙන් 4% කියලා හිතුවොත් අපිට අහිමි වෙනවා සල්ලි විදියට ගන්න බිලියන් 1850කට වඩා වැඩි මුදල්. දඩවලින් එන ආදායම බිලියන් 5යි. රට නැති වෙන ප්‍රමාණය බිලියන් 1850කටත් වැඩි. මොකද ලංකාව ගත්තොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත මත ලංකාව දැනට මාර්ග රෝඩ් ට්‍රැෆික් ඩෙත් රේට් එකෙන් ඉන්නේ ලෝකේ 82 වෙනි ස්ථානයේ. අධිවේගී මාර්ගයේ ඉස්සරහා සීට් එක යන අයත් පස්සේ සීට් එක යන අයත් හැම කෙනාම සීට් බෙල්ට් දාන්න ඕන කියන නීතියට අවුරුද්දක් වෙන. හෙට දිනේදී පටන් ගන්න එක තමයි අධිවේගී මාර්ගවල යන වාහනවල සමහර වාහන තියෙනවා නිෂ්පාදකයා විසින් සීට් බෙල්ට් සවි කළා එවපු නැති. අපි අවස්ථා 4කදී ගැසට් දික් කර අපි අවස්ථා දුන්නා වාහනේ සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරලා. එහෙම හයි කරගත්තාට පමණයි අදර 12න් පස්සේ අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙනවා.
0: මේ අතර මෙම වසර ආරම්භයේ සිට පසුගිය 7 වනදා දක්වා සිදු ඇති මාර්ග රියනතුරු සංඛ්‍යාව 1792ක්. ඉන් පුද්ගලයන් 1892ක් මිය ගියා.
10: International News on Sieta.
0: බාපල් බැන්ඩේ පරහා නැව් ගමනා ගමනේ ආරක්ෂා කිරීම සඳහා යුදන වියදවීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. ඉතාලිය නිවේදනය කළේ ඉන්ධන නෞකා සඳහා නිසි පරිදි ගමන් කළ නොහැකි වුහොත් දැඩි ආර්ථික බිඳවැටීමක් ඇතිවිය හැකි බවයි. සෞදී තෙල් අපනයනයේ සිදුවන අත්‍යවශ්‍ය මාර්ගයක් වන බාබ් අල් මැන්ඩේබ් සමුද්‍ර සන්ධිය නිරන්තර හූති ප්‍රහාරවලට ලක් වුණා. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකාවකට පහර දුන් බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. උන් පැවසුවේ නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ ටෝගෝ දජේ සහිත නෞකාවකට පහර දුන් බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය අත්තුරුමතික ලෙස නෞකාවලට පහර දීම සිදු කරන බවටයි. NBSL ආයතනය නව නගර කාර්යාලයක් විවෘත කර තිබෙනවා. ඒ කොළඹ තුන තර්ස්ටන් පාර අංක 50 දරන ස්ථානයේ NBSL ආයතනයේ නිවසක් හිමිකර ගැනීමේ සීනේ සහිත පුද්ගලයන්ට ඊට සහය වීමේ අරමුණින් ක්‍රියාත්මකයි. නව කාර්යාලයෙන් උසස් තත්ත්වයේ මූල්‍ය නිෂ්පාදන මගින් පුළුල් පාරිභෝගික පිරිසකට සේවා සපයනු ඇත. වාර්ෂික දායකත්ව ණය පහසුකම්, වර්ධන සහ වර්ධන ප්ලස්, පාවෙන උකස්, මූලික ණය පහසුකම්, නිවාන හා සිත්පියස ඇතුළු සේවා NBSL නව කාර්යාලය මගින් පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන අවසන් පන්දු අර 20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ මැන්චෙස්ටර්හිදී තරග තුනකින් සමන්විත දෙරට අතර 20-20 තරගාවලිය තරග දෙකට බිඳුවක් ලෙස ජයගෙන පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වුණා. මෙතර ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් සහ ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරිපිතිකරු කුමාර් සංගක්කාර විවේචනය කර තිබෙනවා. එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ඊළඟ පරාජයෙන් පසු තරග විශ්ලේෂණයකට එක්වමින් සංගක්කාර පැවසුවේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග විලාසයේ විශාල පරතරයක් දක්නට ලැබුණු බවයි. ශ්‍රී ලංකාවේ පිතිකරණයේ ශාරීරික යෝග්‍යතාවය සහ තරග තත්ත්වයන්ට අනුව ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩි දියුණු කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාවේ හොඳම දඟපන්දු යවන්නා ලෙස ඔහු හැඳින්වූ මහේස් තීක්ෂණ කණ්ඩායමේ නිවත් කිරීම පිළිබඳවද ඔහු විමසා සිටියා. යලි සිරස්තල නාමල් යලි බන්ධනාගාරයට විමල් ගැන පරීක්ෂණයක් කරන්නයි නියෝග. අධිවේගී ආසන පටි අද මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්යයි. දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ අවසන්. සෞදියට ඉතාලි සහය. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
10: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: සරුබිමේ මායාවට හුවෙලා හෙයම් මාරුවට ගොන්නු මාරු කරන රාලප්පුලගේ කතාව.
2: සෙක්කෝ වේදිකා නාට්‍යයේ අලුත් නිෂ්පාදනය ළඟදිම බලන්න පුළුවන් කියලා අපිට ආරංචි වුණා.
1: ඒකෙන දැනගන්න අපි ඩිරෙක්ටර් පරාක්‍රම නිරියෙල්ලට කතා කළා.
2: ඇයි සෙක්කෝ අකාලික නාට්‍යයක් කියලා කියන්නේ?
3: ඒක මේකේ කතාවෙන්නේ අපේ පවතින දේශපාලන රටාව, ජනතාව, මානසිකව සහ ආර්ථික වශයෙන් උරා කෑම හැමදාම සිද්ධ වෙන දෙයක් ලංකාවේ. ඒක තමයි තේමාව වෙලා තියෙන්නේ.
1: මේ වෙනකොට නාට්‍ය කීපාරක් විතර පෙන්වලා තියෙනවද?
3: 76 ඔතන නිෂ්පාදනය, ඊට පස්සේ 98 නිෂ්පාදනය කරා, මේ දැන් අලුත් නිෂ්පාදනය. 1000ක් වල ගින් තියෙනවා නිෂ්පාදන හතරම.
2: මොනවද මේ පාර කරපු වෙනස්කම්?
3: අලුත් නිෂ්පාදනයේ පූරක හැටියට රඟපාන එක නිවැරදිව සක්කරා සුබුද්ධි ලක්ෂණාලේ පූරක චරිත රඟපානවා. සෙක්කුවේ බඳින ගොනු විචරිත එල්හාරා නයනතරා ඒ දෙන්න රඟපානවා. මේ වස්තු සංගීතය අපි වෙනස් කරා වෙනම ආවට.
1: ළඟදිම කවද්ද සෙක්කුව බලන්න පුළුවන්?
3: මේ සැප්තැම්බර් මාසයේ සහනගෙන් එනතුරාදා තුනයිට් තියටර් සහ හයයි තියටර් දක්ෂණ වාර දෙකක් රඟ දක්වනවා. ඔයෙන්නේ ඒකේ
0: Talk of the town.
2: ලෝකෙ පුරාම මිලියන ගානක ෆෑන්ස්ලා ආදරය කරන Blackpink team එකේ Lisa ගැන අලුත් documentary film එකක් ළඟදිම release වෙනවා.
1: ලීසගේ සොලෝ කරියකේ එයාගේ ඇල්බම් සොලෝ ඇඩ ද වයිට් ලෝටස් සරහා එයාගේ ඇක්ටිං ජර්නි එක, ඒ වගේම කොචලා ස්ටේජ් එකේ එයාගේ පර්ෆෝමන්ස් එහෙමත් ෆිල්ම් එකේ තියෙනවා.
2: ටොරොන්ටෝ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී ප්‍රීමියර් කරලා තිබුණු මේ මූවි එක ඔක්තෝබර් 12 වෙනිදා තියටර්ස් වලට රිලීස් වෙනවා.
0: Talk of the town.

0: හිත පිරෙන්න සියත. Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
1: බැංකුවට යූරෝමන් සම්මාන දෙක අඛණ්ඩව දවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යූරෝමන් සම්මානයෙන් පෙරුම් ළමයි.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
4: ස්ටාර්ස් මිලන් පැස්ටාස් ස්ටාර්ස් මිලන් පැස්ටාස්
5: ඕෂදායි ඩියුරම් පිටවල ගුණේ පෙරි මිලන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්
4: මිලන් පැස්ටා
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමක
7: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ
8: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්
9: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
11: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: Music.
12: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
12: එයාගේ නම සීතා
13: සීතා
12: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
15: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ Lexus by සීතා දැන් රට පුරා.
3: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
18: LOLC finance හරියන්න හරිම තැන
19: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: 98.1 98.4
9: අද විතරයි සිකුරාදා
3: සියත දිවයින පුරා

0: රාත්‍රී 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
3: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
4: එහෙම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
5: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ.
7: මිනිස්සුන දීපු මේ සහනට වීදු කරන්නේ.
8: එයාට මයික් එක දුන්නාම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එහෙම නෑ.
9: අර මන්ත්‍රීවරු වගේ කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
10: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහන්නේ.
9: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
12: අයියා, මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා, මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා, මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
15: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
16: Listen up, Colombo. Vietnam is calling.
17: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
18: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's Vietjet.
19: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් leasing එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
20: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා.
21: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
22: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
23: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
24: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
25: Avance ticket ticket pay.
26: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. Then dump party ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
27: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
28: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
29: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
30: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
31: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.718 132 77.
32: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
33: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ආන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
32: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
33: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
32: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
33: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0.714 151 152 WhatsApp කරන්න.
32: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
33: සියත පොකට් මනි අනුග්‍රහය.
32: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
33: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
34: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය
0: Theatre Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව.

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
1: හිනා වෙන්න මෙන්න වෙලාව
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
12: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශීවෙන්න ෆිනිෂින් වහලක් නම් කලරත් තමයි.
13: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
14: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට
15: real mapmat experience එකකට නල්වත්ත බට.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
17: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114-700-550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC-කින් ලෝන් එකක් ගත්තේ
20: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
22: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111-544-5000.
23: දැන් Vietjetek කොළඹින් ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹින් ඉඳන්

0: நாம் என்ன தன் வேதம டொலு அணுவிதான்
1: லெட்ஸ் பி எ ஜெட்
2: David Peris Automobiles with in GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center with in.
3: Nidhas Panseka, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
4: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
3: Avance Ticken Ticka Pay.
5: Freelance Obavinwenma Nirmaniyakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi கரன்சி அக்சஸ் சா தவத் போதே
6: அதம கொம்பேங்க் டோட்டல் கே வித் பிவிசென்
7: ஆவா ஆவா தட்டுகணம் ஹதன்னு கொட்டகணம் தினன்ன இன்சி சஸ்தா ஸ்லப் வரம் வெடி விஸ்தர சதா 0779 67 67 67 ட மிஸ் கால் எகக் தென்ன
8: ஸ்டார்ஸ் மிலான் பிரஷராய் டியூரல் பிட்வல குரே பெரி மிலான் பாஸ்டா ஒபே பவுலே ஆஹார வேலட கரகின ஒபே தருவா ஸ்டார் கிளிக்
9: ஸ்டார்ஸ் மிலான் பாஸ்டாஸ்
10: கவுதத் காகித் நிவசி பலமுரக வரமய ஏசிஎல் ஃபயர் கார்ட் வயர் தென் டம் பார்ட்டி ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
11: Dulux Aquatic Dam Protect Waturata Lang Wenwat Ba Algae Fungus Dirt Walata Kisima Chance Ekak Ne
12: Esa Kalpana Bavela Payala Rapura
13: Mehema Chill Eke Ahagena Innakota
14: Oyata Mehema Hitenawa
15: Api Aaye Hamu Noena
13: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
16: සින්දු සියොත අනුග්‍රහය.
17: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිනාරේ චම්කාරේ.
18: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
19: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
6: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමක සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
2: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
5: අර ගම්මිරිස් ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් පින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
0: Yatha Pocket Money.
5: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: Okay, honey, go here on Friday morning. Listen, see it tomorrow.
0: Anuwatai, dashma deken. Anuwatai, dashma hataren.
1: Ahamma sikurata, siyata sikurata.
0: Siyata, divaina pura.

0: මහේෂ් ගමගේ සහ කයිස සමගින් හෙට උදේ 10ට After levels, psychology, biomedical science and nursing study කරන්න LTR සමග එකතු වෙන්න පිවිසෙන්න www.slit.lk Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
1: ශ්‍රී ලංකාවේ යුරුමනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාව 2026 යුරුමනි සම්මානයෙන් පෙරුම් ලබයි
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
1: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
4: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
6: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL Fire Guard Wire දැන් දම් පාටින් SCL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
7: දොරකුළු වැරෙන මතක සේප්පෝ
8: මිනිස්සු හරීම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
7: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
9: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා
7: රැයක් පුරා විඳින පැයක්
10: රැදායයි
7: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාස ණය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
4: සියත දිවයින පුරා

0: රාත්‍රී 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: මගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: 98.2න් 98.4න් සියත දිවයින පුරා

0: හිත පිරෙන්න සියත.
1: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
2: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
1: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
3: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
1: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
6: BBB minus stable outlook බලපතරාවි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.112 700 NIBM The City University The place to be.
11: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
12: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
11: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
13: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
16: රාජිරිය ගොබ්බයා.
17: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
18: නිලබල කරේති ඔලමුල පුරේ.
19: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
20: 98.2 98.4
21: පන්නේවගේ කමුකොකේ ඕප්‍රේක් නෑවගේ පතිමුරේ
22: සුන්ස් ෆයිනේ මචං
21: අද විතරයි සිකුරාදා
20: සියත දිවයින පුරා.

ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා

0: කඳුළු කඳුළු කඳුළු. ඒ
1: ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාන මතක්.
2: කඳුළු විලයි ඔපෙරා හවුස් එකේ.
1: ඔව්.
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වි.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
15: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න කනියම බත්තල්වත්ත බට.
18: real mapat experience එකකට නල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica Lanka Tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
22: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තේ
23: LOLC Finance. හරියන්න හරිම තැන.
24: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
25: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයෙන්
26: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
27: දැන් Vietjetek කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
28: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
29: Let's Vietjet.
30: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
31: Nidhas Pansika Aduma Masika Parikyekata Audio System Meka Karaganna.
32: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
33: Avance Ticken Ticka Pay.
34: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals Credit Card Facility Loans Multi currency access සහ තවත් බොහෝ දේ.
35: අදම combank.lk වෙත පිවිසෙන්න.
36: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
37: වැඩි විස්තර සඳහා 0479-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
38: Stars Milan Parashurai Durant Pitivala Gunay Piri Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
39: Stars Milan Pastas.
40: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire Flame Retardant Pramitiye Purogamiya
41: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kisima chance ekak ne
42: Rosa Kalpana Bavela Payala Rapula
43: Mehema chill eke ahagena innakota
44: oyata mehema hitenawa
45: Api aaye hamu noena
43: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
46: සින්දු සියොතය.

0: ಎಲ್ಲಿಗೆ ವರ್ಧನೆ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ಅತಾರಿನ ಬೇವಗೇದ ನೇ ಒಬಟ ಪುಲುವಾನ್ ವಿಷಮತೆನ್ ಮಿದೆನ್ನ ಜೀವಿತೇ ಕೊಡಯನ್ನ
1: ಅಲಂಕಾರೇ ಸಹ ನಿರ್ಮಾಣಶೀಲತೆ ಸಮಗ ಸರಣ ಮಹಲ್ ಶೋಲಸ್ ಪರಂಪರಾ ಕನನಾವಕ ವಿಶ್ವಾಸ ಸಮಗಿ ಸುಪಿರಿಸುತ್ತ ರಾಣಿ ನಿಮವ ಸರಣಾಭರಣ ಗುಣಾತ್ಮಕ ಭಾವೇ ಸಹ ಅಸಮ ಸಮ ನಿಮಾವ ಸಹತಿಕ ಕರಾಯಿ ಒಬಗೆ ಜೀವಿತೆ ವಟಿನಾಮ ಅವಸ್ಥಾವನ್ ರಾಣಿ ಸರಸಗನ್ನ ಲಂಗಮತಿ ಸರಣ ಮಹಲ್ ಶಾಖಾವೆತ ಪೆಮಿನೆನ್ನ
2: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
3: අරේ ගම්මිරි
1: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙත් ඉන්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
1: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: පලට සමව එකට දෙන්න සිකුරාන.
4: Siete dei vai navurar.

0: பிறன்னு சேத சேத பாத்தரே விதாசா
1: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා.
0: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
2: හිතරඳිය සිල්ලේ සියත යහන්නේ හිත හත දුකනසා
0: ඉනිෂ් ගමගේ සහ කයිස සමගින් හෙට උදේ 10ට සියත 2020 ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
3: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
4: ඈතුන දේවල් ගැන හිතද්දී ලංගින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
3: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
5: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
5: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
1: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්
6: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන සීතම
7: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
8: සියත
7: සිකුරාදා සියත දිවයින පුරා

0: මගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත සිකුරාදා
1: සියත දෙවයින පුරා

0: Пирене сета.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: මිස් හොඳ කුල්ද
4: කුල් මොකද මම හොට්නේ.
3: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
4: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
5: Oh my god!
3: අඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
7: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
3: මිස් මිස්. Excuse me miss.
4: No no no. උම්මනම් ෂෝට් ටයිම් එකේද විතරයි. ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 3 7 7
4: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
9: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
4: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
10: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
4: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
11: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0.7 1 4 1 1 1 WhatsApp කරන්න.
4: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
16: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
19: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත ටීවී තුලින්.

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න මේරිතා උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ කව මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා,
8: පහසු වෙලා,
9: තෑගි වැඩි වෙලා,
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැම temperature කරගන්න නියම බත්තවත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
0: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114-700-550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC-කින් ලෝන් එකක් ගත්තේ.
20: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
22: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115-544-5000.
23: දැන් වියජට් එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
22: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
26: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Meka Karaganna.
27: Avans Second Pona Deyak, Adagivanna Ganna.
28: Avans Ticken Ticka Pay.
29: Freelance Obavinwinma Nirmaniya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi-Card.
1: currency access සහ තවත් බොහෝ දේ.
2: අදම combank.lk වෙත පිවිසෙන්න.
3: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
4: ස්ටාර්ස් මිලාන් පැෂදායි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
5: මිලාන් පැස්ටාස්.
6: අවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
7: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
8: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
9: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
29: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
9: රැයක් පුරා විඳින පැයක්
29: රැදායයි
9: කීදායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
30: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
31: ඕනේ හතවස්සරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙත් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151 151ට අපිට WhatsApp කරන්න.
32: යත පොකට් මනි.
31: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
32: සියත දිවයි.

0: Добре не сіте.
1: Сіте паттери від Хаса.
2: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා.
1: සියත පත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය
3: CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
4: හිතරදී සිල්ලේ සියත යහන්නේ හිත හත දුකනසා
3: ඉනිෂ් ගමගේ සහ කයිස සමගින් හෙට උදේ 10ට
1: සියත 2020.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියපර පොකට් මනි.
4: හෙට උදේ 8ට
6: බින්දු පිටියේ මේ මොකද?
7: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook උත් බ්ලොක් කළා බව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද?
8: නෑ.
7: එහෙනම්
8: ඔබ CCTV හයි කරන තැනකට ජොබ් එකට ගියේ?
7: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
5: 98.2 98.4
9: පාන්නේ වගේ
10: කමු කොකේ
9: ඕ ප්‍රේක් නෑ වගේ
10: පති මුරේ
11: ස්පයිඩර් මචං.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නේවාගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ප්‍රයිනේ මචං.

0: හිත පිරෙන්න සියත
1: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777. Miss හොඳ කුල්ද?
4: Cool. මොකද මම හොට් නේ.
1: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුත් වගේ
4: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරට අහලා පුරුදු ඇති.
5: Oh my god.
1: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with sudu kochi. Kochi.
0: Mon siyatama havas dekata sudu kochita.
1: Miss miss excuse me miss.
4: No no no. Ummanan show time ekedi vitarai.
7: Siyata teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැත.
7: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
0: සියත දිවයින පුරා.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: හෝ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: රමේෂ් ගමගේ සහ කයිසස් සමගින් හෙට උදේ 10ට
1: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
2: අපි
1: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
3: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේසලු පිළිසිලාරේ චාප්කාරේ
3: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
5: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැද සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
6: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
5: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0814යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: සතිය
5: දවස් 5ම උදේ 5යි කාලෙට සියත FM
7: මහනුවර 98.2 98.4 සියත.

0: ಸಿಯತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಸ
1: නඩු භාණ්ඩ 43,000ක් රස පරීක්ෂකයේ ගොඩ ගැහිලා ඉඩ ඇත්තේ ආහාරංශයේ විතරයි. සිරකරු රොත්තක් හිරගේ හිරවි රජයට අමතර බරක්. විගණනෙන් අනාවරණයක්. මේ එක් රිමාන්ඩ් සැකකරුවෙකු වෙනුවෙන් දවසකට රුපියල් 1,411ක් වැය වෙනවා කියලා මේ විගණන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. රස පරීක්ෂණ වාර්තා වේගයෙන් නිකුත් කරන්න පුළුවන් වෙනවා නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන ඉන්න රැඳවියන් වෙනුවෙන් දවසකට වැය කරන රුපියල් මිලියන 42කට අධික මුදලකින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කම හම් වෙනවා.
0: සියත පාත්‍රේ විධස උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
2: හෙට උදේ 8ට
3: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක. ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook උත් බ්ලොක් කළා බව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද? නෑ. එහෙනම් ඔබ CCTV හයි කරන තැනකනේ ජොබ් එකට ගියේ. ඈ?
4: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
6: දැන්ම තරවගේ 9යි 0.714යි 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත pocket money. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නවගේ කමුකොකේ ප්‍රේක් නැවගේ පතිමුරේ සුන්ස් ෆ්‍රයින මචං අදවිතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා

0: සියත දෙවයින පුරා
1: Roger Bone Killer. We're taking hip-hop to the big screen. Yeah.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ